0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM. Broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: Ek prarambhik balyavastha shikshak ya prashikshak ke roop mein aap bachchon ke jeevan ko aakar de sakte hain. Aap apna career bana sakte hain. Apni visheshagyata saanjha kar sakte hain. और विक्टोरिया के बच्चों और परिवारों पर स्थायी प्रभाव डाल सकते हैं अपने करियर को संवारें अधिक जानकारी के लिए vic.gov.au/kinder पर जाएं विक्टोरियन सरकार मेलबर्न द्वारा अधिकृत
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
3: Join or renew your 3ZZZ membership in May and you'll go into our prize draw. Thanks to station sponsor My Travel Solution, you could win a return ticket to the Philippines or one of the other great prizes on offer in this year's Membership Drive prize draw. Don't just listen, join the 3ZZZ family today for just $16 or $11 concession. Head to 3ZZZ.com.au or call us now on 9415 1928. Thanks to our station sponsors, My Travel Solution, Museums Victoria, Nova Cinema Carlton, Melbourne Zoo, Chemist Warehouse Brunswick, Charmil Films, Bunnings Brunswick. Terms and conditions on our website.
4: ඔබ සේවකයෙකු හෝ සේවා යෝජකයෙකුද ඔබට ආරක්ෂාව සඳහා අයිතියක් ඇති අතර රැකියාව ආරක්ෂිතව තබා ගැනීමට වගකීමක් ඇත. ඔබට රැකියා වීදි ආරක්ෂාව ගැන කතා කළ හැකි වන පරිදි WorkSafe මගින් ඔබේ අයිතිවාසිකම් සහ වගකීම් තේරුම් ගැනීමට ඔබට උපකාරී වනු ඇත. සේවය කරන ස්ථානයේ ආරක්ෂාව අපගේ පොදු භාෂාව වේ. පරිවර්තනය කරන ලද තොරතුරු සඳහා worksafe.wic.gov.au/sinhalese වෙත පිවිසෙන්න. ඔබේ භාෂාවෙන් යමෙකු සමග කතා කිරීමට සඳුදා සිට සිකුරාදා දිනවල පෙරවරු 8 සිට 5:00 පහට දක්වා 131-45 අමතන්න.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
5: ඔබම වැඩසටහනට කැමති නම් ඒ විකාශනය කිරීමට උදව් කරන්න. මෙම වැඩසටහන ඔබ වෙනුවෙන් ස්වේච්ඡා සේවකයන් විසින් නිර්මාණය කරන ලද්දකි. ඔබේ භාෂාව මෙන්ම ප්‍රජාව මෙහි ජීවනාලිය වේ. විකාශනයට සවන් දීමෙන් නොනැවති විකාශනයේ අයිතිකරුවෙකු වන්න. අදම ඔබේ සමාජිකත්වයේ ලබා ගැනීම හෝ අලුත් කිරීම සිදු කරගන්න. සමාජික ගාස්තුව ඩොලර් 16යි. සහනදායී හෝ වයස 60ට වැඩි නම් ඩොලර් 11යි. 94යි 15යි 19යි 28 අමතා හෝ 3ZZZ.com.au වෙබ් අඩවියට පිවිස අපව සම්බන්ධ කරගන්න.
1: ඔබ ඇති කරන බලපෑම සුළු මොහොතකදී පවා දැකගත හැකි වනු ඇත. එය ජීවිත වෙනස් කරන සුළුය. එය උද්‍යෝගිමත් සහ ප්‍රායෝගික, තෘප්තිමත් සහ බලාපොරොත්තු සහගත විය හැකිය. ඔබ ඔබ සේම අනන්‍ය විය හැකිය. ඉතින් ඔබේම වූ ආකාරයකට ඔබේ චිසොම් සුදුසුකම කෙනෙකුගේ ජීවිතයක යහපත් වෙනසක් ඇති කරනු ඇත. එසේම ඔබේත් සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධිය දක්වා ඔබට උචිත සුදුසුකම චිසොම් හි ඇත. චිසොම් සොයා දැන්ම අයදුම් කරන්න. චිසොම් වඩා යහපත් වෙනසකට RTO 0260.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
6: Sandakada pahana
7: Gite bhavarupa situam kala ape yuge gandharya Praveena gayana shilpi Sunil Edirisinghe
6: Anduru kutiya thula
7: Singhala subhavita sangeete ran salakuna TM Jayaratnayan samagin Rasika hadavat amatana sonduruhanda Deepika Priyadarshini
8: Aaju tapada lagila
7: මෙල්බන් හිදී එකම වේදිකාව මේ මාස 17 ඉරුදින සවස 6:30ට බර්ඩි බීසන් සෙන්ටර් හිදී ප්‍රවේශ පත්‍ර ඔස්ලංකා ටිකට් පෙබ්බඩවිය 0455 720 03.
3: Sponsor of 3ZZZ 92.3 FM.
9: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැඩගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැඩගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au www.kinder.com/kinder වෙත පිවිසෙන්න. මෙල්බන් හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
10: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලෙන්.

0: 3ZZZ 92.3 FM.
1: 3ZZZ 92.3 FM.
2: මෙල්බන් හි විසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව උදෙසා රසබර සාර සංග්‍රහය සමග මුසුවන ගුවන් විදුලි ප්‍රවේශය 3ZZZ ඔබව මෙසේ ආමන්ත්‍රණය කරයි. සකල විද කලා නිමැවුම් සහ රටවට පසුකොට ලෝවට තතුවිත්තිද සමගින් සෑම ඉරිදාවකම උදෑසන 8 කණිසමට ඉරිදා සංග්‍රහයෙන් ඔබව මුණගැසෙන්නට අපට අවසරයි.

0: ගුවන් සුබ උදෑසනක්. මේ ශ්‍රේෂ්ඨ ලෙසත් ගුවන් විදුලියේ FM තරංගමාලා 92.3 ඔස්සේ සෑම ඉරිදාවකම උදෑසන 8 සිට පුරා හෝරා 2ක් මෙල්බන් නුවරින් ගුවන් ගතවන සිංහල විකාශයයි. මෙම විකාශය ඉරු දිනට අමතරව සෑම සෙනසුරාදා දිනකම උදෑසන 7 සිට 8 දක්වාත් සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 11 සිට සිකුරාදා අලුයම 2 දක්වාත් විකාශය වෙනවා. මේ හිමිදිරි උදෑසන රසබර හරබර තොරතුරු මියුරු ගී කීපයත් සමගින් ඉතින් අපට අවසරයි ගුණ සිසාරා එන්නට ඔබේ නිවහනට.
1: අද 2026 මැයි මාසේ 17 වෙනිදා ඉරිදා. මීට වසර 17කට කලින්, ඒ කියන්නේ 2009 වර්ෂයේ මැයි මාසේ 15, 16, 17 වගේ වෙනකොට මොනතරම් තිගැස්මක් අපේ හිතවල තිබුණාද? ඒ ශ්‍රී ලංකාවේ පැවති රුදුරු ත්‍රස්තවාදී උවදුරෙන් රට බේරා ගැනීමේ අවසාන දින කීපය. ඒ වෙනුවට රූපවාහිනී නාලිකාවලින් උතුරු ප්‍රදේශයට ගිහිල්ලා යුද බිමේ ඉඳලා යුද තොරතුරු අරන් එනවා. ඒ වගේම අපිත් නොහිවසිල්ලෙන් ඒ තොරතුරු දිහා බලාගෙන ඉන්නවා. ඒ තොරතුරු අපිට ලැබෙන තුරු, ඒ තොරතුරු වල විස්තරාත්මක සිදුවීම් පිළිබඳව විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. අවුරුදු 17ක් ගෙවෙද්දී අදත් මැයි මාසෙ 17 වෙනිදා, එතකොට තවත් දින කීපයක් තමයි තියෙන්නේ ඒ නියමිත දිනේ සමරන්න. බොහෝ දෙනෙකුට දිනේ සමරනවා කියලා කිව්වහම වෙනත් වෙනත් අදහස් ලැබෙන්නට පුළුවන්. හිතට ගලාගෙන ඉන්නට පුළුවන්. දැන් මෙතෙන්දී මේ රට බේරා ගැනීම සඳහා මේ වසර 30ක කාල සීමාව තුළ රණවිරුවන් වශයෙන් ඉතා විශාල සංඛ්‍යාවක් ජීවිත පූජා කරලා තියෙනවා. ඒ වගේම අත්පය පූජා කරලා තියෙනවා. ඒ වගේම සදාකාලික අබ්බඝාත වෙලා ඇඳට වැටලා තියෙනවා. පිරිදුරු ත්‍රස්තවාදී උවදුර නිසා දෙපැත්තේම සාමාන්‍ය ජනතාව අඩු වැඩි වශයෙන් පීඩාවට පත් වෙලා තියෙනවා, අසරණ වෙලා තියෙනවා, මිය ගිහිලා තියෙනවා. ඉතින් මේ සියලු දෙනා සිහිපත් කිරීම අපට යුතු නැද්ද? එසේනම් රණවිරු සැමරීම අප විසින් කළ යුතු නොවේද? ඔබට බාරයි. හිතන්නට යමක් ඔබට ඉතුරු කළා. අපි අපේ මිය ගිය ජීවිත පූජා කළ සදාකාලික අසරණ වුණු ඒ උත්තරීතර රණවිරුවන් වෙනුවෙන් අපි තවත් ප්‍රාර්ථනයක් කරමු. යළි උපදින සෑම ආත්මයක් පාසාම ශ්‍රී ලංකා ධර්ණී තලයේ ඉපිද තවත් යමක් ඇත්නම් රට වෙනුවෙන් කරන්නට එයද ඉටු කර හවාර කර සසර අවසානයේ අජරාමර නිවන් සුවය ඔබට හිමි වේවා.

0: අද උදෑසන ධම්මචින්තව පවත්වන්නේ යුරෝප් ධම්මනිකේතන අධිපති අතිපූජ්‍ය ශාස්ත්‍රපති කෝට්ටේ සන්තින්ද්‍රිය නායක ස්වාමීන් වහන්සේ විසින්.
1: නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආරුණික පින්නතුනි, සම්බුදු තෙමගුලට තව හරියටම සති දෙකයි. ඒ 2570 වෙනි සම්බුද්ධ තෙමගුල අනුස්මරණය කිරීමට මේ වෙලාවේදී මා පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා ශීල බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව පිළිබඳව. ඒ තමයි ඔබටත් මටත් කාටත් හුරු පුරුදු සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං උද්ධාන ශාසනං කියන මෙන්න මේ බුදු වචන. මේ වෙලාවේදී මම මේක සිහිපත් කරන්නේ, මම දැන් මේ සති දෙකේ ඉඳන්ම ඔබට මතක් කරනවා අපි හැමෝම පේ වෙනවා මොකටද මේ සම්බුදු තෙමගුල අනුස්මරණය කරන්න. කොයි විදිහටද අපි ඒක අනුස්මරණය කරන්නේ? ආමිෂ වශයෙන් සමහරට අනුස්මරණය කරනවා. ඒ කියන්නේ පුද පූජා, පාත්‍රණ, පහම් පූජා, මල් පූජා, ගිලම්පස පූජා, ආලෝක පූජා ආදි වශයෙන් ආමිෂ වශයෙන්. ඊළඟට දන් සැල් දෙනවා ආමිෂ වශයෙන්. සමහරට ප්‍රතිපත්ති මේ වශයෙන් උත් පූජා පවත්වනවා. සිල් සමාදන් වෙලා යම්කිසි ආධ්‍යාත්මික වර්ධනයක් තමන්ගේ ජීවිතය තුළ එකතු කරගන්නට වෙර වීර්ය වඩමි. ඒක තමයි බුදුහාමුදුරන්ගේ අනුශාසනාව. ඉතින් මේ පේවීමදී මා මතක් කරන්නේ තථාගතයන් වහන්සේගේ අර මූලික අනුශාසනාව. ඒතම් බුද්ධානුශාසන මේ ලෝ පහළ වෙන සම බුදුවරයෙක්ගේම අනුශාසනාව. මොකද සබ්බ පාපස්සකරණ, සබ්බ පාප ශීල පව්වලින් නිදහස්. මොනවද මේ පව් කියන්නේ? ලෝකේ සම්මත නීති රීති තියෙනවා. සමහර වෙලාවට නීති රීතියක් සම්මත වුණාට සමාජික වශයෙන් ඒක වැරද්දක් නොවෙන්න පුළුවන්. අපි නිදර්ශනයක් ඇටියට කියමු. දැන් අපි දන්නවා ප්‍රාණඝාතී පව් කියලා. ඒක ආගමික වශයෙන් වැරද්දක්. නමුත් අපි දන්නවා ඕනතරම් ප්‍රාණඝාත සිද්ධ වෙනවා. සත්ත්ව ඝාතන සිද්ධ වෙනවා, මිනිස් ඝාතන සිද්ධ වෙනවා. නමුත් මෙතනදී නුවණ තියෙන ඇත්තෝ මෙන්න මේක වැරදි කියලා කියනවනම්, එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට තවත් සවස් ශාස්ත්‍රඥ වහන්සේලා දේශනා කරනවා, ප්‍රකාශ කරනවා මේ මේවෙන් වලකින්ට කියලා. ඒ කියන්නේ වැරදි. ඇයි වැරදි එපයි කියන්නේ? ඒවයි විපාකයේ අමහිරි, කටුකයි, දුකයි. ඒ නිසා අපි කවුරුවත් කැමති නෑ කටුක, අමහිරි, දුක් වේදනා විඳින්න. ඒ නිසා අපි එකෙන් ඈත් වෙනවා. සා සබ්බ පාපස්ස අකරණම්, සියලු පව් වලින් ඈත් වෙන්න. ඔබට ඔබේ ජීවිතය ගැන ආවර්තනා කරන්න මේ වෙලාව වටිනවා. මොනවාද ඔබ අතින් වැඩිපුර සිදුවෙන වැරදි? පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි ওই පංච ශීලයේ දෙනකොට සමහර ඇත්තු කියනවානේ මජ්ජපමා දත්තානා කියලා. ඉතින් මා ඒක අර්ථකථනය කරන්න යන සමහර ඇත්තන්ට මම මතක් කරලා දෙනවා. මේ සති දෙකවත් ඔබට පුළුවන් නම් යටත් පිරිසින් ඒකින්වත් ඈත් වෙන්න කොච්චර වටිනවද ඔබේ ජීවිතේයි? කටුකයි, අමහිරි, වේතනයි, දුක්බරයි. ඊළඟට කුසලස් උපසම්පදා, නිර්වාණ අවබෝධය සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්තිය ඔබ සම්පූර්ණ කරන්න. ඒකයි කුසල් කියලා කිව්වේ. පින් වෙන පැත්තක් සසර සූපත් භාවයට පත් කරන එය කරන අතරතුරේදී නිර්වාණ අවබෝධය සඳහා අවශ්‍ය කරන අරි අටගි මගේ අපි ප්‍රතිපත්ති මේ වශයෙන් ගමන් කිරීම. ඊළඟට සචිත්ත පරියෝදපන, අපි සිත. ඒක තමයි ප්‍රධාන. ඇයි? මනෝ උබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝමය ධම්පදේ අපි ඉගෙන ගත්තා. සිත හැම දෙයකම ප්‍රධානයි. ඒ නිසා පිරිසිදු කරගන්න සිත. අද අපිට වෙලා තියෙන අපිරිසිදු සිත් වලින් අපි කටයුතු කරන නිසා අපි කියන වචන අපිරිසිදුයි, අපි කරන ක්‍රියා අපිරිසිදුයි. ඒ නිසා මුළු වාතාශ්‍රයම, මුළු ගගන තලයේම අපිරිසිදු වලින්, අසුද්ධ වලින් කිරි ඉතිරිලා ගිහිල්ලා. ඒ නිසා තමයි මිනිස් හිත් කැකෑරිලා තියෙන්නේ. එනිසා තමයි මිනිස් සිත් වර්ධක පොළඹෙන්නේ. එනිසා අපි අපේ සිත පිරිසිදු කරගන්නට උත්සාහ කරන්න අයහපත් සිටිවිලි වලින් අපි ඒකට කියන එක වචනයක් කෙලස්. ඉතින් මෙන්න මේ ටික ඔබ මතක තියාගන්න. මම මේ බොහොම සරලව ඔබට මතක් කළේ ඔබට කාලයේ බොහොම සීමා සහිත කළමනාකරණය කරගත යුතු නිසා. එතකොට සම්බුදු කෙනෙක් අපට දේශනා කරන්නේ ওই කාරණතු. ওই තුල තියෙනවා ත්‍රිවිධ ශික්ෂාව. මොකද්ද? සීලේ තියෙනවා, සමාධියේ තියෙනවා, ප්‍රඥාව තියෙනවා. එතකොට බුදු කෙනෙක්ගේ අනුශාසනාව මොනවද? මේ ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ කිරීම සීල, සමාධි, ප්‍රඥා. එහෙනම් මේ තව සති දෙකක් ඇතුළත අපිට මේ යමක් ඔබේ ජීවිතයට එකතු කරගන්නට, පුරුදු කරගන්නට, වර්ධනය කරගන්නට ඔබට ඔබේ දුවදරුන්ට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබට කොච්චර සතුටින්ද පුළුවන්ද සම්බුදු තෙමගුණ අනුස්මරණය කරන දවසේ. අන්නේ සතුට ඔබ තුළ ඇති කරගන්නට ඔබට තුන්වන්ගේ ආශිර්වාදය ලැබීවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි.
2: අද කිතුබෙති කතාව ඉදිරිපත් කරන්නේ ගරු ක්‍රිසන් සිල්වා පියතුමන් විසින්.
3: ඔබ මෙම වැඩසටහනට කැමති නම් ඒ විකාශනය කිරීමට උදව් කරන්න. මෙම වැඩසටහන ඔබ වෙනුවෙන් ස්වේච්ඡා සේවකයන් විසින් නිර්මාණය කරන ලද්දකි. ඔබේ භාෂාව මෙන්ම ප්‍රජාව මෙහි ජීවනාලිය වේ. විකාශනයට සවන් දීමෙන් නොනැවති විකාශනයේ අයිතිකරුවෙකු වන්න. අදම ඔබේ සමාජිකත්වයේ ලබා ගැනීම හෝ අලුත් කිරීම සිදු කරගන්න. සමාජික ගාස්තුව ඩොලර් 16යි. සහනදායි හෝ වයස 60ට වැඩි නම් ඩොලර් 11යි. 94යි 15යි 19යි 28 අමතා හෝ 3111.com.au වෙබ් අඩවියට පිවිස අපව සම්බන්ධ කරගන්න.

0: అదుట నియమిత సమాజ నివేదన.
1: ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ දැන්දිනොන් වෙසක් පොහොය වෙනුවෙන් මාසික සීල භාවනාව මේ මාස 30 වෙනි දින විහාරස්ථානයේදී පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න භාවනා මධ්‍යස්ථානය 97 94 94 92 සෝමචන්ද්‍ර ප්‍රනාන්දු 0425 831 182 දහම් නිකේතනයේ යුරක් කුරිරු ත්‍රස්තවාදී නිමා කර අපගේ මාතෘභූමියේ ස්වෛරීත්වය සහ අඛණ්ඩතාවය ආරක්ෂා කරලීම සඳහා අපව ජීවත් කරවීම වෙනුවෙන් තම උතුම් මිනිස් ජීවිත පූජා කළ විරෝධාර රණවිරුවන් ඇතුළු සියලු දෙනා සිහිපත් කර පින් පැමිණවීම සඳහා පවත්වන පහන් පූජාව සහ ගිලන් පස පූජාව මේ මාස 17 ඉරිදා සවස 6ට එනම් අද දින යුරප් දහම් නිකේතනයේදී පැවැත්වේ. මේ සඳහා ඉටිපහනක් රැගෙන පැමිණ සහභාගී වන ලෙස අප මව්බිමට ආදරය කරන ඔබ සැමට කරන ආරාධනයයි මේ. වෙසක් පුන් පොහොය නිමිති කරගෙන දහම් නිකේතනයේ විහාරස්ථානයේ සිදුවෙන වැඩසටහන් මාලාව, වෙසක් දින නිමිත්තෙන් පවත්වන වැඩිහිටි සහ ළමා සීල වැඩසටහන මැයි මාස 31 වෙනි ඉරිදා පෙරවරු 8:30 සිට සවස 5 දක්වා පැවැත්වෙන අතර දරුවන්ගේ සීල් වැඩසටහන පසුරු දෙකට අවසන් වේ. මෙදින දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් පෙන්ඩිකෝ මහා ස්තූපය අරණේ වැඩ සිටින ශ්‍රී ලාංකික භික්ෂුණි වහන්සේ විසින් විශේෂ වැඩසටහනක් පවත්වනු ලැබේ. පසුරු 5ට 8:20 බුද්ධ පූජාව සහ ආලෝක පූජාව පැවැත්වේ. සවස 6:30 දහම් පාසලේ දරු දැරියන් විසින් ඉදිරිපත් කරන බැති කීසල්නිය, වෙසක් තොරණ සහ වෙසක් කූඩුව ප්‍රදර්ශනය, AI තාක්ෂණයේ ඇසුරෙන් කච්චානි ජාතක කතාව විදහා දැක්වෙන මහා වෙසක් තොරණ සහ මහල් තුනකින් සමන්විත කූඩුව මැයි මාස 30-31 ජූනි මාස 6 සහ 7 යන දිනවල පසුරු 6 සිට රාත්‍රී 9:30 දක්වා ප්‍රදර්ශනය කෙරේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 93-33-48-48. මේ දිනවල ආහාර පොළඳ පවත්වේ.
2: සමාධි බැතිගී සරණිය 2026 බුදු ස්තමගුණ සිහි කරමින් සමාධි බැතිගී සරණිය සමග බැතිගී අසමින් දැහැන් ගතවන්නට මෙල්බන් වාසී ඔබ සමට කරන ආරාධනාවයි මේ. මේ මාස 30 වෙනි සෙනසුරාදා රාත්‍රී 8 සිට දැනිනොන් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේද, මේ මාස 31 වෙනි ඉරිදා රාත්‍රී 8 සිට පෙරිකී සාක්මු සම්බුද්ධ විහාරස්ථානයේදීද මෙල්බන් සමාධි බැතිගී සරණිය බැතිගී ගායනා කරනවා ඇති. සදැහැති ඔබ සමට කෙරෙන සුපින්බර ආරාධනයයි. ස්ප සංවිධානයේ දැනුම් දීම. ස්ප වික්ටෝරියා සංවිධානයේ වාර්ෂික මහා සභා රැස්වීම 2026 මැයි මාස 31 වෙනි ඉරුදින පසු 3:30ට පාත ස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර එදින පසුගිය වසරේ අප සංවිධානයේ ක්‍රියාකාරකම් පිළිබඳව සමාලෝචනයක් කර ඉදිරි වසර සඳහා නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීමට නියමිත බැවින් අප සංවිධානයේ සමාජිකයන්ට මෙයින් ඇරයුම් කරමු. ස්ථානය ඇට්වුඩ් මීටින් හෝල් නම්බර 21A ඉලෙක්ට්‍රෝ ඇවෙනිව් ඇට්වුඩ් 31-47. වැඩිදුර විස්තර සඳහා රංජිත් 0478-087-408 අමතන්න. රංජිත් 0478-087-408 අමතන්න. ස්ප සංවිධානයේ නිවේදනය. සුරගමු ලංකා එකමුතුව සහ ස්ප සංවිධානය ශ්‍රී ලංකාවේ ඒකීය භාවය සහ ස්වෛරී භාවය ආරක්ෂා කිරීමට දිවි දුන් ආබාධිත වූ සහ සේවය කළ හා තවම සේවයේ නියුක්ත ත්‍රිවිධ හමුදා පොලිසිය සහ ශ්‍රීලාස බලකා විරුවන් සහ නායකත්වය සහ දායකත්වය දුන් සියලු දේශප්‍රේමීන් කොතවේදීව සමරන රණවිරු සැමරුම 2026 මැයි මාස 17 වෙනි ඉරුදින පසු 4:30ට ග්ලෙන්වෙලි කමියුනිටි හෝල් නම්බර 700 වෙවලි රෝඩ් ග්ලෙන්වෙලි යන ස්ථානයේදී පැවැත්වේ. මෙම අවස්ථාවට සහභාගී වන මෙන් කොතවේදී දේශප්‍රේමී ඔබ සමවෙත කෙරෙන ගෞරවනීය ආරාධනයයි මේ. වැඩි විස්තර සඳහා පුෂ්පික 0401-934-088 ගයාන් 0400-306-434.
1: Official notice. The Consulate General of the Democratic Socialist Republic of Sri Lanka in Melbourne at the address given below. 432, Level 9, Su 2, St. Kilda Road, Victoria 3004. The contact details of the consulate remain unchanged. Telephone 613-9290-4200. Email mail@slcgmail.org.
3: අද නීවිත සමාජ නිවේදන මෙතිකින් නිමාවට පත්වේ. මෙම සමාජ නිවේදනවල අන්තර්ගත කරුණු පිළිබඳ වගකීම ඒ සමාජ ආයතන සතුවේ. නියමිත දිනට නොලැබෙන සහ අවශ්‍යතා සපුරාලන්ට අපෝසත් සමාජ නිවේදන සිංහල වැඩසටහන් තුළ ප්‍රචාරය නොවීම පිළිබඳව සිංහල අංශයේ වගකීම නොලැබේ. සිංහල අංශය වෙතින් ඔබ සංගමයට ලබා දී ඇති CN1 ෆෝරමේ පැහැදිලි ලෙස සිංහල අකුරින් ලියා ස්කෑන් කරන ලද හෝ PDF කරන ලද පිටපතක් එමනුමක් ලෙස අමුණා බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට පෙර සිංහල 3ZZZ@yahoo.com.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන් ලෙස ඉල්ලා සිටිමු. එම නිවේදනය ලියන විටදී කළු තීන්ත පෑනක් පාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමු. ලිපි ශීර්ෂවල සටහන් කර එවන නිවේදන ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න කුමාර දිසානායක 0423 0447 0024.

0: You're listening to 92.3 FM, Radio 3000.
1: මෙම ගීතය ආචාර්ය වික්ටර් රත්නායකගේ ගායනයක්. ගීපද මහාචාර්ය සුනිල් ආරිරත්න. සංගීතය සෝමපාලේ රත්නායක.

0: ඔබම වැඩසටහනට කැමති නම් ඒ විකාශනය කිරීමට උදව් කරන්න. මෙම වැඩසටහන ඔබ වෙනුවෙන් ස්වේච්ඡා සේවකයන් විසින් නිර්මාණය කරන ලද්දකි. ඔබේ භාෂාව මෙන්ම ප්‍රජාව මෙහි ජීවනාලිය වේ. විකාශනයට සවන් දීමෙන් නොනැවති විකාශනයේ අයිතිකරුවෙකු වන්න. අදම ඔබේ සමාජගතත්වය ලබා ගැනීම හෝ අලුත් කිරීම සිදු කරගන්න. සමාජික ගාස්තුව ඩොලර් 16යි. සහනදායී හෝ වයස 60ට වැඩි නම් ඩොලර් 11යි. 94යි 15යි 19යි 28 අමතා හෝ 3333.com.au වෙබ් අඩවියට පිවිස අපව සම්බන්ධ කරගන්න.
1: මේ 3333 ගුවන් විදුලියේ සිංහල සේවය FM 92.3.

ආයුබෝවන් මේ ත්‍රිපලි සෙට් ගුවන්විදුලියේ සිංහල සේවයයි. ඉරිදා වැඩසටහන තුලින් සතියේ සිංහල පුවත් සංස්කරණය කරමින් ඔබ වෙත ගෙන එන මම ජයන්ත අමරතුංග. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. 17 වෙනි ජාතික රණවිරු සමර මුලද එළඹෙන 19 වෙනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආයුබෝවන් මේ ත්‍රිපලි සෙට් ගුවන්විදුලියේ සිංහල සේවයයි. ඉරිදා වැඩසටහන තුලින් සතියේ සිංහල පුවත් සංස්කරණය කරමින් ඔබ වෙත ගෙන එන මම ජයන්ත අමරතුංග. ප්‍රථමයෙන් පුවත් සිරස්තල.

ගැටලුවට මුහුණ දී හැකි ආර්ථිකයක් සැකසූ බැව් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා කියයි. රාජ්‍ය ව්‍යාපාරවල යහපැවැත්ම සඳහා ශක්තිමත් විගණනයක ඇති අවශ්‍යතාවය කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දෙයි. ඩොලරේ ඉහළ යාමෙන් බලශක්තිය සහ භාණ්ඩ මිල ඉහළ යෑමේ අවදානමක්. අත්අඩංගුවට පත් විදේශිකයින් විසින් රටවල් දෙකක බැංකු පද්ධතීන් තුළට ඇතුළු වී ඇතැයි පැවසේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වැනි සමුළුව නියෝජනය සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ජිනීවා වෙත. ශ්‍රී ලංකාවේ නාවුක හමුදා අත්අඩංගුවට පත් වූ ඉන්දීය ධීවරයන් පිළිබඳව මැදිහත් වන්නයි තමිල්නාඩු මහා අමාත්‍යවරයා විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලායි. චීනය සහ ඇමරිකාව සතුරන්නව හවුල්කරුවන් විය යුතු බැව් චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි. දැන් පුවත් සවිස්තරව 17 වැනි ජාතික රණවිරු සමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බතරමුල්ල රණවිරු ස්මාරකය අභියස්දී එළඹෙන අඟහරුවාදා පැවැත්වීමට නියමිතයි. මෙවර රණවිරු සමරුම් උත්සවයේ සුවිශේෂීතා කිහිපයක් තිබෙන බව රණවිරු සේවා අධිකාරී සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් SD කොහොණ මාතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සමාජිකින්ට මෙවර සැමරුම් උපරිම අවස්ථාව ලබා දීම ප්‍රමුඛ අරමුණක් පැවකි රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා. ඒ නිසා වෙනදාට වඩා රණවිරු පවුල්වල සමාජිකින්ගේ සහභාගිත්වය වැඩි කර තිබෙන බවද සඳහන් කරයි. මෙවර රණවිරු සැමරුම්ගේ තවත් විශේෂත්වයක් ලෙස උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් යුද්ධයට එක් වී රටේ නිදහස වෙනුවෙන් සටන් කළ දෙමළ සහ මුස්ලිම් රණවිරුවන්ගේ ඥාතීන්ටද රණවිරු සමරුමට ආරාධනා කර තිබෙන බැව් සභාපතිවරයා පැවසීය. මේ අතර නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්නයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් කියා සිටි. නැවත පදිංචි කිරීමේදී වෙනත් ඉඩමකට යෑම පිළිබඳව දෙගිඩියාවෙන් පසුවෙන්නන්හට තීරණයක් ගැනීම සඳහා උපරිමය ජූනි මාස 15 වැනිදා දක්වා කාලය ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ. නිවාස අහිමි වූ ජනතාව තුළ නව නිවසක හිමිකාරිත්වය පිළිබඳ අපේක්ෂාව තහවුරු කිරීම වාර්තා සහ සැලසුම් වලින් ඔබ්බට ගොස් ඉටු කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. ස්වභාවික විපත් පැමිණ විට ඊට සාර්ථකව මුහුණ දීමට හැකි වූයේ තම ආණ්ඩුව ආර්ථිකය ගොඩනගාගත් නිසා බවත් පෙර පාසල් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සියලුම දෙනාට ආණ්ඩුව උපරිම සහන ලබා දුන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්විල් සිල්වා මහතා පවසයි. පෙර පාසල් ළමයින්ගේ ආහාර දීමනාව, පෙර පාසල් ගුරු දීමනාව, පාසල් දරුවන්ගේ ශිෂ්‍යත්ව දීමනා, මහපොළ ශිෂ්‍යත්ව දීමනා, වකුගඩු රෝග දීමනා, වැඩිහිටි දීමනා, අස්වැසුම, පොහොර සහනාධාරී ඉහළ දැමීම ඔවුන්ගේ ආර්ථිකය ගොඩනැගීමට කටයුතු කළ බවද ඔහු අවධාරණය කරයි. මාලිමාව පලයට පත් වුවොත් බුදුදහම විනාශ කරනු ඇතැයි සමතුන් ප්‍රකාශ කළද තමන් පලයට පැමිණිදා දළදා ප්‍රදර්ශනයක් ද ඉන්දියානු ධාතු ප්‍රදර්ශනයක් ද සාම පාගමනක් ද සිදුකරේ බොරු බවද පෙන්වා දුන් බැව් තෙල්වින් සිල්වා මහතා පවසා සිටි. එසේම මාලිමාව පලයට පත් වුවොත් විපක්ෂය මර්ධනය කරන බවටද කළ ප්‍රකාශ මේ වන විට අසත්‍යන් වී ඇති බවත් තම ආණ්ඩුව මැතිවරණ තුනක් පවත්වා පෙළ පාලිනයා සාමකාමීව ජයග්‍රහණය සැමරූ බවද රටේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද ඔහු විසින් පෙන්වා දෙයි. එසේම ස්වාධීන රූපවාහිනී පැවති සාකච්ඡාවකට එක් මිනේ මහතා අවධාරණය කළේ රාජ්‍ය ආයතනවල සියලු තනතුරු පක්ෂයේ හිතවතුන්ගෙන් පුරවා ගැනීමේ පැරණි වැරදි සංස්කෘතිය තම රජය විසින් ප්‍රතික්ෂේප කරන බවයි. රජයේ තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ දේශපාලන පක්ෂය නොව ඔවුන් සතු හැකියාව සහ දක්ෂතාව පමණක් සලකා බලන නව දේශපාලන සංස්කෘතියක් රට තුල ස්ථාපිත කර බැව් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ. කලින් පැවති රජයෙන් යටතේ රාජ්‍ය ආයතන තනතුරු බෙදා දීම පක්ෂ දේශපාලනය මත පදනම් වූ බවත් වත්මන් රජයේම ක්‍රමය වෙනස් කර ඇති බවත් ලේකම්වරයා එහිදී කියා සිටියේය. රජය සතු ව්‍යාපාර යහපැවැත්මට ශක්තිමත් අභ්‍යන්තර විගණන ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බැව් රජය සතු ව්‍යාපාර මූල්‍ය ප්‍රධානීන් සාභ්‍යන්තර විගණ නිලධාරීන් නමතමින් කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි. රජය සතු ව්‍යාපාර ආයතනවල අභ්‍යන්තර විගණනය සහ මූල්‍ය අධීක්ෂණය ශක්තිමත් කිරීම පිළිබඳව කෝප් කමිටුව විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ අනුග්‍රහයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල්

ල් හෝටල් පර්ශයේදී සංවිධානය කළ වැඩමළුවක් අමතුමින් කෝප් කමිටු සභාපතිවරයා පවසා සිටියේය. මෙහිදී අදහස් දැක් වූ සභාපතිවරයා රජය සතු ව්‍යාපාර්ශේත්‍රයේ පවතින අසංවිධිත බව ඉවත් කිරීම සඳහා ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදු කළ යුතු බවද කියා සිටියේ. රාජ්‍යයට වග කියන නිලධාරීන් ලෙස ඉහළ කාර්ය සාධනයක් පෙන්වීම අපේක්ෂා කරන බවත් ඔහු විසින් වැඩිදුරටත් පැවසීය. මෙතර රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් අධිකරණයට ඉදිරියට ගෙන ඒමට වත්මන් රජය කටයුතු කළ බවත්, මීට පෙර කිසිදු අවස්ථාවක එවැනි පියවරක් ගෙන තිබේද යන්න තමා ප්‍රශ්න කරන බවත් වෙළඳ අමාත්‍ය වසන්ත සමසිරිංග මහතා සඳහන් කරයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කොට සිටියේ විපක්ෂයේ ගල්ලඟුරු කොමිසම් සභාව හමුවට පැමිණෙන බවක් පෙනෙන්නට නොමැති බවද කියා සිටියේය. එදී වැඩිදුරටත් අදහස් දක්වූ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සඳහන් කළේ කිසියම් හෝ අපරාධයකට සම්බන්ධ වූවන් පිළිබඳව විමර්ශන සිදුවන අවස්ථාවකදී සාක්ෂි ලබා දීම සහ අනිකුත් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග සිදුවිය යුත්තේ අධිකරණයේ හෝ අදාළ නීති රාමුව තුළ බවත්, ඒ අනුව විපක්ෂය විවිධ ප්‍රකාශ නිකුත් කරමින් නොසිට තොරතුරු දන්නේ නම් අදාළ ආයතන වෙත ගොස් ප්‍රකාශ ලබා දිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියි. රුපියල දිගින් දිගටම අව ප්‍රමාණ වීම සිදුවුවහොත් ඉන්ධන මිල, විදුලිය සහ ජල බිල්පත් ගාස්තු මෙන්ම භාණ්ඩ මිලද ඉදිරියේදී ඉහළ යා හැකි බැව් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂක දරණාත් ප්‍රනාන්දු මහතා පැවසුවේ පද්ධතියේ ඇති ඩොලර් මහ බැංකුව මිලදී ගැනීම හා රුපියල් පද්ධතිය වැඩිපුර තිබීම හේතුවෙන් ඩොලර් වලට ඇති ඉල්ලුම වැඩිවීම මෙසේ රුපියල අව ප්‍රමාණ වීමටද හේතු වී ඇති බවයි. එමෙන්ම ලෝකයේ ඇති භූදේශපාලන තත්ත්වය නිසා සංචාර කර්මාන්තයෙන් පෙරලෙස ඩොලර් නොලැබීම සහ අපනයට ඇති වී ඇති වෙන බලපෑම් හේතුවෙන් පද්ධතියට එන ඩොලර් ප්‍රමාණය අඩුවීමද මේ සඳහා බලපෑ ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත. මේ අතර වාහන මත පනවා ඇති නව බදු සංශෝධන සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ රුපියල සීග්‍රයෙන් අව ප්‍රමාණ වීම හේතුවෙන් ඉදිරියේදී රටේ වාහන මිල විශාල ලෙස ඉහළ යන තු බැව් වාහන ආහනකරුවන්ගේ සංගමය පවසයි. පවතින තත්ත්වය මත වාහනයක් ආනයනය කිරීමේ පිරිවැය 110%කින් පමණ ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ඉන්දික සම්පත් මහතා සඳහන් කර සිටි. මූලාශ්‍රවලට අනුව මෑතකදී රුපියල්ට සාපේක්ෂව ඩොලර යගේ රුපියල් 300 to 330 දක්වා පමණ ඉහළ යෑම සහ නව බදු ගණනය කිරීම වල වෙනස්කම් මෙන්ම මෙම මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් විය ඇති බැව් සඳහන් වෙයි. අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වී යයි රාජගිරියේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ විදේශ ජාතික සැකකරුවන් 120 දෙනා ශ්‍රී ලංකාවේ සිට කැලිෆෝනියාවේ සහ සෞදි අරාබියාවේ බැංකු ගිණුම්වල මුදල් හැක් කර ඇති බැවට කරුණ අනාවරණය වන බැව් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා ඉදිරියේ කරුණු දැක් වූ වැලිකඩ පොලිසිය පවසයි. සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් පරිගණක 3ක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාරයකට යොමු කර සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව මෙම කරුණ අනාවරණය වී ඇති බවත්, අත්අඩංගුවට ගත් තවත් පරිගණක 151ක්, ලැප්ටොප් පරිගණක 51ක්, ස්මාර්ට් ජංගම දුරකථන 266ක් ඇතුළු නඩු භාණ්ඩ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත් පවසයි. විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද ඉල්ලා සිටියි. පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගත් සැකකාර විදේශීය ජාතිකයින් අතර වීසා නොමැතිව රැඳී සිටින සැකකරුවන් 28 දෙනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ආගමන විගමන පාලකවරයාට සහ ඔහුගේ නියෝජිතයෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සම්මුලට සහභාගී වීම සඳහා ජිනීවා බලාපොරොත්තු යාමට නියමිතය. දකුණු සහ අග්නිදික ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුලියේ සභාපතිවරයා වන්නේද නලින්ද ජයතිස්ස මහතාවරයායි. 79 වන ලෝක සෞඛ්‍ය සමුලුව එළඹෙන 22 වෙනිදා දක්වා දින 7ක් පැවැත්වීමට නියමිතයි. මෙම සමුලුවට සමගාමීව පැවැත්වෙන සැසි ගණනාවකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා එක්වීමට නියමිත අතර එළඹෙන මැයි 18 වෙනිදා ප්‍රධාන සමුළුව ඇමතීමටද නියමිතව ඇත. මෙම සමුළුව පැවැත්වෙන කාල පරිච්ඡේදයේ සමුළුවට සහභාගී වන භූතානය, තායිලන්තය, බංග්ලාදේශය ඇතුළු රටවල් ගණනාවක සෞඛ්‍ය අමාත්‍යවරු සමග මෙන්ම නිපොන් පදනම ඇතුළු සංවිධාන ගණනාවක් සමග ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වීමටද සෞඛ්‍ය අමාත්‍යවරයා එක්වනු ඇත. අමාත්‍යවරයා සමග සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ,
සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරුණ වන ශ්‍රීධරන් සමිද්දී සමරකෝන් අධ්‍යක්ෂක සැලසුම් ජානකී විධාන පතිරණ වෛද්‍ය අයන්ති කරුණරත්න යන මහත්මීද සමුළුව සඳහා සහභාගී වෙති. ශ්‍රී ලංකා නාවික හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දියා ධීවරයන් 6 දෙනෙකු ඉක්මනින් නිදහස් කර ආරක්ෂිතව නැවත ගෙන්වා ගැනීම සඳහා රාජතාන්ත්‍රික මැදිහත් වීමක් ඉල්ලා තමිල්නාඩු මහ ඇමති සී ජෝසප් විජේ ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යාචාර්ය එස් ජයශංකර් මහතා වෙත ලිපියක් යොමු කර ඇත. තමිල්නාඩු රජය විසින් මැයි මස 12 වෙනිදා නිකුත් කරන ලද නිවේදනයකට අනුව රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ මණ්ඩප්පාහි ධීවරයන් පිරිසක් ජාත්‍යන්තර සමුද්‍රයේ සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකා නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගත් ධීවරයන් පිරිස සහ ඔවුන්ගේ බෝට්ටු හැකි ඉක්මනින් නිදහස් කර ගැනීම සඳහා පවතින සියලුම රාජතාන්ත්‍රික මාර්ග භාවිතා කරන ලෙස තමිල්නාඩු මහා අමාත්‍ය විජේ විසින් ඉන්දියා රජයෙන් ඉල්ලා ඇත. ශ්‍රී ලංකා බන්ධනාගාරවල ඉන්දියා ධීවරයන් 54 දෙනෙකු දැනට රඳවා සිටින බවත් ශ්‍රී ලංකා බලධාරීන් ධීවර බෝට්ටු 264ක් අත්අඩංගුවටගෙන ඇති බවත් තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍යවරයා සිය ලිපියෙන් අවධාරණය කොට තිබේ. දැන් විදෙස් පුවත්. චීන සහ ඇමරිකාව සතුරන් නොව හවුල්කරුවන් විය යුතු බැව් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අවධාරණය කරයි. නිදහස් සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු විසින් මේ බව අවධාරණය කොට ඇත. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් එහිදී විශේෂ පිළිගැනීමේ උත්සවයක්ද පවත්වා තිබුණු අතර චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණ. බේජිංහි මහජන මහාශාලා පරිශ්‍රයේ ඉදිරිපිටදී එය සිදු විය. එහිදී හමුදා උත්තමාචාර සහ පෙළපාලි සහිත ගෞරව දැක්වීම් වලින් අනතුරුව චීන ඇමරිකානු රාජ්‍ය නායක දෙපළ මහජන මහාශාලාවේදී සාකච්ඡා සඳහා එක් විය. වර්තමානයේ ලෝකයේ මුහුණ දෙන පෙර නොවිරු හදිසි වෙනස්කම් හමුවේ ජාත්‍යන්තර තත්ත්වයේ ගැටුම්කාරී වාතාවරණයක පවතින බැවුද ෂී ජින්පින් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ. දෙරටම සහ ලෝකයටම අදාළ වැදගත් කරුණු පිළිබඳව ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කරගනිමින් චීන ඇමරිකා සම්බන්ධතාවය නිවැරදි ලෙස ඉදිරියට මෙහෙයවීමට බලාපොරොත්තු වන බවද චීන ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. 2026 වසර චීන ඇමරිකා සම්බන්ධතා සඳහා ඓතිහාසික සංදිස්ථානීය වසරක් බවට පත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ජනාධිපති ෂී ජින්පින් මහතා එහිදී අදහස් දක්වා තිබේ. අදට නියමිත සතියේ සිංහල පුවත් එපමණයි. පුවත් සම්පාදනයේ අන්තර්ජාලයේ පුවත් ඇසුරෙනි. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.

0: ඔබ මීට පෙර අපට සහය දී ඇත්නම් ඔබට ස්තුතියි. මෙම වැඩසටහන දිගටම කරගෙන යාමට හේතු වුණේ ඔබගේ සහයෝගයයි. ඔබගේ ප්‍රජාවේ හඬ ඔබ නිසා විකාශනය වේ. දැන් ඔබගේ සමාජිකත්වයේ අලුත් කිරීමට කාලයයි. සවන් දීමෙන් නොනවති වැඩසටහනේ කොටස් කරවක වන්න. සමාජිකත්වයේ අලුත් කිරීමට ඩොලර් 16යි. සහනදායී හෝ වයස 60ට වැඩි නම් ඩොලර් 11යි. 94යි 15යි 19යි 28 අමතා හෝ www.3333.com.au වෙබ් අඩවියට පිවිස අපව සම්බන්ධ කරගන්න.
1: මෙරට තොරතුරු සංග්‍රහය ක්වීන්ස්ලන්ත් ප්‍රාන්තයේ ස්ටැෆර්ඩ් ආසනය සඳහා ඊයේ පැවති අතුරුමැතිවරණයේදී කම්කරු පක්ෂයට එරෙහිව 4.1% පැද්දීමක් තිබියදීත් එම පක්ෂයෙන් තරඟ වැදුණු ලූක් රිච්මන් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊයේ රාත්‍රී ඡන්ද ගණන් කර අවසන් වන විට ඔහු ඡන්ද 15,864ක් ලබාගෙන තිබූ අතර ලිබරල් නැෂනල් පක්ෂයේ අපේක්ෂිකා ෆියෝනා හැමන්ඩ් ඡන්ද 15,096ක් ලබාගෙන තිබුණි. තවදුරටත් තැපැල් ඡන්ද ගණන් කිරීමට ඇති අතර හැමන්ඩ් මහත්මිය ජයග්‍රහණය කිරීමට නම් එම තැපැල් ඡන්ද විශාල ප්‍රමාණයක් එහාට හිමි විය යුතුය. නමුත් ඒ සිදුවීමට අසීරු කරුණක් ලෙස සැලකේ. පසුගිය වසරේ මහාණ්ඩුව සඳහා කම්කරු පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු ඉදිරිපත් කරන ලද පළමු පූර්ණ අයවැයේදී රජය යම් මුදලක් වැඩ කරන ජනතාවගේ සාක්කුවලට දමා ආයෝජකයන් මත බදු වැඩි කර තිබේ. පසුගිය අඟහරුවාදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජිම් චාමස් ඒ තරුණ ඕස්ට්‍රේලියානුවන් හට බදු ක්‍රමයේ සාධාරණ කිරීම සඳහා තරාදී අනිත් පැත්තට බර වැඩි කරන විශාල ප්‍රතිසංස්කරණ අයවැයක් ලෙස හඳුන්වයි. නමුත් ඉරානයේ යුද්ධය සහ ගෝලීය ඉන්ධන අර්බුදය ආර්ථිකයේ සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කරමින් සිටින අතර ජීවන වියදම් වේදනාව තවත් නරක අතට හැරෙනු ඇතැයි පුරෝකථනය කෙරේ. නෙගටිව් ගියරිංග් සහ කැපිටල් ගේන් ටැක්ස් සඳහා පවතින ක්‍රමය වෙනස් නොකරන බවට දුන් මැතිවරණ පොරොන්දුවක් බිඳ දමමින් රජය එම අංශ දෙකම සඳහා ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කර ඇත. 2027 ජූලි 1 වැනිදා සිට රජය නේවාසික දේපළ ආයෝජනය සඳහා නෙගටිව් ගියරිංග් සහනය නව ඉදිකිරීම සඳහා පමණක් සීමා කරනු ඇත. පුද්ගලයින් භාර සහ හවුල්කාරීත්වයන් සඳහා කැපිටල් ගේන්ස් ටැක්ස් ප්‍රාග්ධන වර්ධන බද්ධ සඳහා ලබා දුන් 50%ක වට්ටම ඉවත් කර ඒ වෙනුවට පිරිවැය මූලික දර්ශකයක් සහ 30%ක අවම බදු අනුපාතයක් හඳුන්වා දෙනු ඇත. මෙම වෙනස් කිරීම තුළින් අපගේ බදු ක්‍රමය නැවත සමතුලිත කර වැටුප් උපයන්නන් සහ පළමු නිවාසය ගැනුම් කරුවන්ගේ පීඩනය ඉවත් කිරීමට ඉඩ සලසන බව රජයේ මතයයි. අයවැය රාත්‍රිය එනම් 2026 මැයි 12 වැනිදා රාත්‍රී 7:30ට පෙර මිලදීගත් දේපළ සඳහා එම දේපළ වත්පන් හිමිකරු සමග පවතින තාක්කල් නෙගටිව් ගියරිං නීති වෙනස් වීම වලින් නිදහස් වේ. නව නිවාස දේපළ මිලදී ගන්නා හෝ ඉදිකරන ආයෝජකින් හට නෙගටිව් ගියරිං සහනය සඳහා පූර්ණ හිමිකම දිගටම පවතිනු ඇත. නිවාස දේපළ හෝ කොටස් සඳහා 2027 ජූලි 1 වැනිදාට පෙර උපයන ලද ප්‍රාග්ධන ලාභ නව නීතිවලට යටත් නොවන අතර 50%ක පූර්ණ වට්ටම ලබාගත හැකි වනු ඇත. එම දිනෙන් පසු උපයන ප්‍රාග්ධන ලාභ දෙකොටසකට බෙදා බදු අය කරනු ලැබේ. වත්කම් මිලදී ගත්තා සිට 2027 ජූලි 1 වැනිදා දක්වා ලබාගෙන ඇති ප්‍රාග්ධන ලාභය පළමු කොටස වන අතර ඒ සඳහා 50%ක වට්ටම හිමිවනු ඇති අතර ඉන් පසු ඉපයූ ප්‍රාග්ධන වර්ධනය වන දෙවන කොටස නව පිරිවැය පාදක සූචිගත කිරීමේ ක්‍රමය භාවිතය කරමින් ගණනය කරනු ලබන අතර අලුතින් පැන වූ 30%ක අවම බදු අනුපාතයට යටත් වේ. මෙම අයවැයේ ජීවන වියදම සම්බන්ධයෙන් ඇති ප්‍රධානතම යෝජනාව වන්නේ 2027-28 ආදායම් වර්ෂයේ සිට මිලියන 13කට අධික වැඩ කරන ඕස්ට්‍රේලියානුවන් හට අඛණ්ඩව සෑම වසරකම ඩොලර් 250ක බදු සහනයක් ලබා දීමයි. මෙම මුදල ඔවුන්ගේ සාක්කුව ආරම්භකුවට වැටෙන්නේ 2028 ජූලි මාසයෙන් පසුව වන අතර එම ප්‍රමාදයට හේතුව කෙටි කාලීනව උද්දමනයේ ඉහළ යාම වළක්වා ගැනීමේ අවශ්‍යතාවය බව ජිම් චාමර්ස් පවසයි. 2025 මැතිවරණයට පෙර නිවේදනය කළ පරිදි රජය රැකියාවට අදාළ වියදම් සඳහා ඩොලර් දහසක ක්ෂණික බදු අඩු කිරීමක්ද හඳුන්වා දෙයි. 2026-27 ආදායම් වර්ෂයේ සිට රැකියාවකින් ආදායමක් උපයන ඕස්ට්‍රේලියානුවන්ට ඩොලර් දහසක් දක්වා වටිනා වැඩවියදම් ආවරණය කිරීම සඳහා ක්ෂණික අඩු කිරීමක් ඉල්ලා සිටීමට හැකිවනු ඇත. එනම් ඔවුනට වෙන වෙනම විවිධ දේ සඳහා අඩු කිරීම ඉල්ලා සිටීමට අවශ්‍ය නොවනු ඇත. ආර්ථික අර්බුදයෙන් පෙළෙන කුඩා ව්‍යාපාරවලට මෑත කාලීන පාඩු හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වාර්තා කළ ලාභය අඩු කිරීමට අවකාශ හිමිවනු ඇත. ලොස් කැරිබෙක් හෙවත් අලාභ ආපසු ලබා ගැනීමක් ලෙස හැඳින්වෙන මෙම ප්‍රතිපත්තිය ඩොලර් බිලියන 1ක් දක්වා පිරිවැටුමක් ඇති ව්‍යාපාර සඳහා ස්ථිර ස්ථාවරයක් බවට පත්වන අතර ජූලි 1 වෙනිදායින් පසු ආදායම් වසරවල සිට ක්‍රියාත්මක වේ. රජයේ ඵලදායිතා පැකේජයට අනුව කුඩා ව්‍යාපාර සඳහා ඩොලර් 20,000ක ක්ෂණික වත්කම් බදු කපා හැරීම ස්ථිර ස්ථාවරයක් බවට පත් කෙරේ. ඉදිකිරීම සඳහා අනිවාර්ය ඕස්ට්‍රේලියානු ප්‍රමිතීන්ට ප්‍රවේශ වීම සඳහා ඩොලර් 1,600ක් දක්වා ගාස්තු අහෝසි කරනු ලැබේ. මූල්‍ය නියාමකයින් සමග විද්‍යුත් වාර්තා තබා ගැනීම පහසු කරනු ලබන අතර දේශගුණයට අදාළ මූල්‍ය හෙළිදරව් කිරීම සරල කරනු ලැබේ. වික්ටෝරියා ප්‍රාන්තයේ මතභේදාත්මක ඩොලර් බිලියන 200ක් වැය වන සබර්බන් රේල්වේ ලූප් හෙවත් තදාසන්න දුම්රිය වටමාර්ගය සඳහා වික්ටෝරියානු රජයට ෆෙඩරල් අරමුදල් වශයෙන් ඩොලර් බිලියන 3.8ක අතිරේක මුදලක් මෙවර අයවැයෙන් ලබා දෙනු ඇත. ලබන මූල්‍ය වර්ෂයේදීත් ස්ථිර සංක්‍රමණ වැඩසටහන යටතේ පෙර පරිදි ස්ථාන 185,000ක් ලෙසම පවත්වාගෙන යනු ලබන අතර ඉන් වැඩි ප්‍රමාණයකට දැනටමත් ඔස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණිකයින් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත. සමස්ත සංක්‍රමණය කෙරෙහි ඇති පීඩනය අඩු කරන පරිදි විදේශවල සිට අයදුම් කරන බොහෝ දුරට ඉහළ කුසලතා ඇති අයදුම්කරුවන් සඳහා ස්ථාන 55,000ක් පමණ ලබා දෙනු ඇත. සමස්තයක් වශයෙන් වඩා හොඳින් උගත් ඉහළ කුසලතා ඇති සහ තරුණ සංක්‍රමණිකයන් තෝරා ගැනීම සඳහා ස්ථිර සංක්‍රමණිකයෙකු ලෙස කවුරුන් තෝරාගත යුතුද යන්න පිළිබඳ පරීක්ෂාව ප්‍රතිසංස්කරණය කරනු ඇත. තරුණ සංචාරකයින් හට ඕස්ට්‍රේලියාවේ දිගු කලක් රැඳී සිටීමට සහ කෙටි කාලීන රැකියාවක් කිරීමට ඉඩ සලසන වර්කින් හොලිඩේ මාක වීසා වැඩසටහන සඳහා වැඩි පාලනයක් පැමිණෙන අතර බැක්පැකර්වරුන් සඳහා මේ නරක ආරංචියක් වනු ඇත. විපක්ෂ සන්ධානයේ බලයට පත් වූහොත් කම්කරු පක්ෂයේ නෙගටිව් ගියරින් සහ ප්‍රාග්ධන ලාභ වෙනස්කම් සියල්ල අවලංගු කරන බවත් වැඩකරන ජනතාවට බදුවරහන් හරහා වසර 4ක කාලයක් පුරා ආපසු ලබා දීම සඳහා ඩොලර් බිලියන 22.5ක් වෙන් කරන බවත් පවසයි. ඔස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කළ යුතු නරක අදහස් 4ක් ඇති බව පැවසූ විපක්ෂ නායක ඇංගස් ටේලර් සමූහ සංක්‍රමණය, නෙට් සීරෝ හෙවත් ශුද්ධ ශූන්‍යය, තෙල් සහ ගෑස් වැනි සම්පත්වලට අගුළු දැමීම සහ රාජ්‍ය මුදල්, ළමා රැකවරණය සහ නිවාස සඳහා වැය කිරීම ඒ 4 ලෙස නම් කළේය. කුසලතා සංක්‍රමණ අධික ලෙස කප්පාදු කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික කණ්ඩායම් අනතුරු අඟවයි. මෙරට තොරතුරු සංග්‍රහය ඉදිරිපත් කළ මා විජය වික්‍රම කරුණාසේනයි.

0: ශ්‍රී ලංකාවේ රණවිරු සැමරුම් දිනය මේ මාසේ 19 දිනට යෙදී තිබෙනවා. 30 වසරක් පැවති යුද්ධයේ අවසන් වෙඩිමුරවලට අනදුන් ජෙනරල් කමාන්ඩ් ගුණරත්න මහතාව අද අපි සම්බන්ධ කරගන්නවා. ජාති ආගම් ભેදයකින් තොරව සෑම ශ්‍රී ලාංකිකයෙක්ම රණවිරු සැමරුමට සහභාගී වෙන්න ඕනේ ඇයි කියලා දැනගන්න.
1: මහේන්ද්‍ර, බොහොම ස්තුතියි ප්‍රශ්නය ඇහුවට, ඒ වගේ මාව සම්බන්ධ කරගත්තට. ඉතින් මේ රණවිරු දිනය විදිහට අපි යොදාගෙන තියෙන්නේ, ඒ කියන්නේ ශ්‍රී ලංකාව යොදාගෙන තියෙන්නේ මැයි මාසේ 19 වෙනිදා. ඉතින් මැයි මාසේ 19 වෙනිදා කියලා කියන්නේ 30 වසරක් පුරා දිනු ඒ කුරිරු යුද්ධය, ඒ වගේම දසදහස් ගණනක් අහිංසක ජනතාව, ඒ වගේම සෙබළු මියගිය ඒ කුරිරු යුද්ධය අවසන් කිරීම වෙනුවෙන්. ඉතින් යුද්ධය අවසන් වුණේ 2009 මැයි මාසේ 19 වෙනිදා උදේ, මම හිතන්නේ 10 මාර්ට් පමණ තමයි අපි අවසාන වෙලිගුරේ පත්තු කරේ. ඉතින් මෙතනදී මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති, මම ඇත්තටම හරිම වාසනාවන්තයි ඒ අවසාන වෙඩිමුරය පත්තු කළා. ඒ ලංකාවේ දෙමාපියන් දසදහස් ගණනකට සිය පුතනුවරුන් අහිමි කළ, ඒ වගේම ලංකාවේ භාර්යාවන් දහස් ගණනකට සිය ස්වාමි පුරුෂයන් අහිමි කළ, ඒ වගේම ලංකාවේ දරුවන් දසදහස් ගණනකට සිය පියවරුන් අහිමි කළ, ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ බිහි වූ ක්‍රූරතම මිනිසාව අපි නැති කිරීමට, මෙලොවින් තුරන් කිරීමට හැකි වුණේ 2009 මැයි මාසේ 19 වෙනිදා. ඉතින් එදා ඒ සඳහා ඒ අවසාන වෙඩිමුරේ පත්තු කරේ මා විසින් අණ දෙන ලද ජයග්‍රාහි 53 වන සේනාංකය ශ්‍රී ලංකා යුද හමුදාවේ. ඉතින් මෙතනදී මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මෙය ඇයි සැමරිය යුත්තේ කියන එක. ඉතින් අද අපි බැලුවොත් අපේ ආරු කියනවා පරණ යුද්ධය ගැන අපි අමිහිරි දේවල් ආයෙත් අඳින්න ඕනේ, නැවත මතක් කිරීමක් කරන්න ඕනේ නැහැ කියලා. නමුත් මහේන්ද්‍ර, ඔබ දන්නවා යුරෝපීය රටවල් වල පවා දෙවන ලෝක මහායුද්ධය සහ ඒ යුද ජයග්‍රහණය සැමරීම සඳහා වසරක් පාසා නොයෙක් උත්සව තියෙනවා. ඉතින් මෙතනදී ඒ සඳහා දායක වෙච්ච, දිවි පුදපු, ආබාධිත වෙච්ච සහ අද බොහොම වයසට ගිහිලා වෙටරන්ස්ලා විදියට ජීවත් වෙන ඒ වීරයන්ව සිහි කිරීමක්, ගරු කිරීමක් මේවැදී සිද්ධ වෙනවා. ඒ වගේම ඒ ලබාගත් ජයග්‍රහණයන් පිළිබඳව නැවත නැවතත් මතකයන් ආවර්ජනය කරලා ඒ අය සතුටු වෙන අයගේ ඉතිහාසය ගැන. ඉතින් ඒ වගේම තමයි දැන් අපේ රටේ තිබිච්ච යුද්ධය ගත්තහම මේක මේ දෙමළ ජාතියට නැත්තම් දෙමළ මිනිසුන්ට එරෙහිව කරන ලද යුද්ධයක් නෙවෙයි. ඉතින් ඒක නිසා මේක සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග කියන, ඒ කියන්නේ ලංකාව තුල ජීවත් වෙන සහ ලංකාවේ ඉපදිලා වෙනත් රටවල් වල ජීවත් වෙන හැම කෙනෙක්ම බොහොම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් සැමරිය යුතු දිනයක් තමයි මැයි 19 කියන්නේ. ඒ කියන්නේ රණවිරු දිනය.
0: මේ වෙනකොට මැදපෙරදිග ප්‍රදේශයේ සිදුවන යුද මෙහෙයුම් දෙස බලන විට ඕනම කෙනෙකුට පෙනෙන දෙයක් තමයි ශ්‍රී ලංකාවේ සිදුවුණු ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කොතරම් මානුෂීයද කියන කාරණාව. යුද පිරමිණේ හිටිය ඔබට මේ පිළිබඳව වඩා හොඳින් විග්‍රහ කරත හැකි කියලා මම හිතනවා.
1: ඇත්තටම මට මතකයි ඒ කාලේ අපිට නායකත්ව දීපු හමුදාපතිතුමා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ඒ කාලේ ජෙනරල් සරත් ෆොන්සේකා කියපු දෙයක්. ඒ කියන්නේ මේක තමයි ලෝකයේ පැවති biggest rescue operation, නැත්තම් බේරා ගැනීමේ, නැත්තම් ගලවා ගැනීමේ ලොකුම ක්‍රියාන්විතය කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වොත් ලක්ෂ ගානකට අධික පිරිසක් වේලුපිල්ලේ ප්‍රභාකරන් තුවක්කුව පෙන්නලා අවියේ බලයෙන් තනින් තැනට අර හරක් ගාල් කරන්න වගේ අරගෙන ගිය ගමන නිමා කළා. ඒ අයගේ තුවක්කු වලින් ඒ ජනතාව මුදවා ගැනීම ක්‍රියාන්විතය තමයි මේකදී උනේ. ඉතින් එතනදී ඒ වගේම අපේ ලක්මාතාවට අහිමි වෙලා තිබිච්ච වර්ග කිලෝමීටර් දහස් ගණනක භූමි ප්‍රමාණයක් අවුරුදු 20 ගානකට පස්සේ නැවත අපි බේරගෙන ලක්මාතාව එක්සත් කිරීමට කටයුතු කිරීමත් මෙතනදී සිද්ධ වුණා. ඉතින් එතකොට මෙතනදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි, මේක දෙමළ මිනිසුන්ට එරෙහිව පැවති යුද්ධයක් නෙමෙයි, සිංහල මිනිසුන්ට ජයග්‍රහණයක් ලබා දීම සඳහා කරපු යුද්ධයක් නෙවෙයි, මේක හැම ජාතියකම, හැම ආගමකම, ශ්‍රී ලංකාව තුල වෙසෙන හැම කෙනාටම කිසිම බයක්, සැකක්, පැකිලීමක් නැතුව එක තැනකින්නම් තවත් තැනකටත් එතනින්නම් තවත් තැනකටත් එතනින්නම් තවත් තැනකටත් ලංකාවේ උතුරුම කොන වෙච්ච පේදුරු තුඩුවේ ඉඳන් දකුණු කොන වෙච්ච දෙවුන්දර තුඩුවට එනකම් මේ මුළු භූමි භාගයම ඕන තැනක ඕන වෙලාවක බයක් සැකක් නැතුව යන්න පුළුවන් පරිසරයක් ඇති කිරීම තමයි මේ ත්‍රස්තවාදය නැති කිරීම තුලින් කළේ. ඒ වගේම ලක්මාතාවට අහිමි වෙලා තිබිච්ච විශාල භූමි ප්‍රමාණයක් අපි නැවත ඒ භූමි ප්‍රමාණය බේරගෙන රජයට බාර දුන්නා. ඉතින් මේක මම කලින් කිව්වාගේ දෙවල මිනිසුන්ට ඒව කරන යුද්ධයක් නෙමෙයි. ඇත්තට මේ යුද්ධෙදි වෙච්ච දේ තමයි අනෙක් ජාතීන්ට වැඩිය දෙමළ ජනතාවට තමයි මේකෙන් ලොකු සහනයක් සැලසුනේ. මොකද ඒ ත්‍රස්තවාදීන් අල්ලගෙන හිටිය ප්‍රදේශයේ ඔවුන්ගේ පාලනය දරදරු පාලනය තිබුණේ. මිනිස්සුන්ව උස්සගෙන යනවා, මිනිස්සු මරනවා, දේපල කොල්ල කනවා. ඒ වගේම ඒ අයගේ උසාවි දාලා අනීතික විදියට මිනිසුන්ට දඬුවම් කරනවා.
2: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
3: Proud sponsor of 3ZZZ 92.3 FM.
4: 17 රණවීරු සැමරුම පිළිබඳව ඔබව දැනුවත් කිරීමට දැන් අපිත් සමග සම්බන්ධ වෙනවා ස්පර් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක රංජිත් සොයිස මහතා. පිළිගන්නවා මැදිරියට ආයිපොන් කියලා. ආයිපොන් රංජිත්.
5: ආයිබෝන්. මා මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්නේ පුරකිමු ලංකා එකමුතු සහ ස්පර් සංවිධානයේ ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ ඒකීය භාවයේ ස්වෛරී භාවයේ ආරක්ෂා කිරීමට දීපිදු ආබාධිත හා සේවය කළ හා තවම සේවයේ නියුක්ත ත්‍රිවිධ හමුදා පොලිසි සිවිල් ආරක්ෂක බලකා පිරුවන් සහ නායකත්වය සහ දායකත්වය දුන් සියලු දේශප්‍රේමීන් කෘතවේදීව සමරීමේ රණවිරු සැමරුම් 2026 රැස්වීම සම්බන්ධ ප්‍රකාශ කිරීමටයි. අත් වශයෙන්ම මේ ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණය ගැන කල්පනා කරනකොට ත්‍රස්තවාදී කුටි සංවිධානයට විරුද්ධව එය ඉතාම පුදුමාකාර ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ කවුරුවක්වත් හිතුවේ නෑ LTTT කියන ත්‍රස්තවාදී සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට හැකි වියයි කියලා. ඒ තරම් එය අය ප්‍රබලව හිටියා. එය අයගේ ශක්තිය තිබුණේ ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ වගේම බටහිර රටවල්වල පදිංචිලා හිටපු ද්‍රවිඩ සරණාගතයන්ගේ ආධාරය ලබාගෙන නොයෙකුත් අන්දමේ අවියාවිද රැස් කරමින් ඒ වගේම ඒ රටවල හිටපු ජනතාවගේ සහයෙන් තමන්ගේ සටන පිළිබඳව ඉතාමත්ම අධිතක්ෂේරුවෙන් ප්‍රසිද්ධිය ලබාගෙන තමයි කටයුතු කරේ LTTE. එම නිසා LTTE ඉතාම ශක්තිමත් සංවිධාන ශක්තියක් තිබුණයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ආධාර මුදල් එකතු කිරීමේදී ඉතාමත්ම සුළු අන්දමට කටයුතු කරා පමණක් නෙමෙයි LTTE අයිති නෞකා මගින් නොයෙකුත් ව්‍යාපාර ආදී කරගෙන මුදල් හම්බු කරගෙන සිටිමු කාලයක්. එවැනි සංවිධානයක් ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවත්, නාවික හමුදාවත්, ගුවන් හමුදාවත්, ඒ වගේම ග්‍රාමාරක්ෂක සංවිධානත් පොලිසියත් මගින් ක්‍රමක්‍රමෙන් දුර්වල කරමින් හිටිය අවස්ථාවකදී, නමුත් පරාජය වේ කියලා බලාපොරොත්තු වන අවස්ථාවකදී 2009 මැයි මාසේ 19 වෙනිදා තමයි ප්‍රභාකරන් මරණයට පත් වුනේ උදේ 9:45 නන්දිකඩාල් කියන කලපුව ප්‍රදේශයේදී ඔහුගේ අවසානය ඇති වුණා. ඒකමම්ම සංවිධාන ශක්තිය අනුව අහස් සමුදාවයි, නාවික හමුදාවයි, ගුවන් හමුදාවයි, පාබල හමුදාවයි ඒ හමුදාවන් වල ඒකීය ක්‍රියාකාරීත්වය නිසා හැම අංශයකින්ම වගේ පරාජයට පත් වුණා. ඒකම ඓතිහාසික අවස්ථාවක්. ඒ වගේම ඒ සත්නට දේශපාලන නායකත්වය ලබා දුන්න මහින්ද රාජපක්ෂ මහත්මයා ගැනත් අපි අමතක කරන්න අරකයි. ඒ මහත්මයා නොසැලී කටයුතු කරා 2002 පමණ සාමගිය උසමක් අත්සන් කළා. ඒ සාමගි විශ්වත අනුව කටයුතු කරමින් ඉන්න අවස්ථාවේදී ඒ කටයුතු කිසිම විදියකින් පාලනය නොකර කොටි සංවිධානයට අවශ්‍ය වෙලාවට මිනි මැරුම් කිරීමෙන් නොයෙකුත් තර්ජන ආදී කටයුතු කර ගනිමින් කටයුතු කරපු අවස්ථාවක නායකත්වය දීලා ඒකී වශයෙන් සංවිධානය වෙලා කොටි සංවිධානය පරාජය කිරීම ඉතාම ඓතිහාසික අවස්ථාවක්. ඒ වගේම ශ්‍රී ලංකාව බෙදාවෙන් කර ගැනීමට උත්සාහගත් කණ්ඩායමක් සමග මේ සත්නකරේ, ඒ වගේම බෙදාවෙන් කර ගැනීම වගේම ලංකාවෙන් හතරෙන් එකක් පමණ පාලනය කරපු කොටසක් තමයි කොටිදස්තවාදී. ඒ අවස්ථාවේදී අන්තර්ජාතික උන්ට ලැබුණු සහායත් ඉතාම විශාල සහායක් ලැබුණා. විශේෂයෙන්ම අන්තර්ජාතික සංවිධාන වලින් ඒ අයට ලැබුණු සහාය අපි මේ අවස්ථාවේදී කල්පනා කරලා බලන්න ඕනේ. ඒ වගේ සංවිධානයක් පරාජය කිරීම ඉතා අතිවිශාල ජයග්‍රහණයක්. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෑත ඉතිහාසයේ සිදුවුණු ඉතාම වික්‍රමාන්විත ජයග්‍රහණයක් ලබා ගත්තා කියලා කියන්න පුළුවන්. ඒ ජයග්‍රහණයේදී කොටි සංවිධානයට විශාල පාඩු සිද්ධ වුණ අතර මරණ සංඛ්‍යාවකටත් මුහුණ පාන්න සිද්ධ වුණා. ඒ වගේම යුද හමුදාවේ විශාල පිරිසක්, ආහස හමුදාවේ, ඒ වගේම නාවික හමුදාවේ බට පිරිසුන් විනාශයට පත් වුණා. ග්‍රාමාරක්ෂකය මරණයට පත් වුණා. මේ වගේ කල්පනා කිරීමේදී ඉතා විශාල මිනිස් පරිත්‍යාගයක් කරලා තමයි මේ ජයග්‍රහණය ලබා ගත්තේ. එම නිසා අපට හැම අතින්ම රටේ ස්වෛරී භාවයේ සහ ඒකී භාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අප සතුටුෙමින් ඒ පිළිබඳව අපි අමන්දානන්දිත පත් වෙන අතරම යුද හමුදාවේ, ආහස හමුදාවේ, ඒ වගේම නාවික හමුදාවේ බටපිරිස්වලට ඇති වුණු හානිය සහ මරණ සංඛ්‍යාව ගැන කල්පනා කරලත්, ඒ වගේම ආබාධිත වූ විශාල ප්‍රමාණයක් සේනාංකවල පිරිස් ආබාධිත වූ පිරිසක් බවත් ලතිනෝ. මේ අවස්ථාවේදී අපි මතක තියාගන්න ඕනේ ශ්‍රී ලංකාවේ යුද හමුදාවන්ගේ ක්‍රමානුකූල ගමන, ඒ කියන්නේ එස්සත්ත්වවාදීන් පරාජය කිරීමට ක්‍රියාත්මක කළ යම් යම් ක්‍රියාන්විතයන්ලිහිදී ඉතාමත්ම බුද්ධිමත් ලෙස බුද්ධි අංශවලින් සිදුවුණු සේවයත් අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඒ වගේම බුද්ධි අංශ විසින් කොටිසත්ත්වවාදීන්ගේ චරපුරුෂයන් වගේම ඒගොල්ලන්ගේ එක එක සේනාංකවල හිටපු අධිපතින්වා මරණයට පත් කිරීමට බුද්ධි අංශවල මෙහෙයීමක් සිද්ධ වුණා. ඒ නිසා බුද්ධි අංශ වලින් සිදුවුණු සේවාව අප අමතක කරන්න අරකයි. ඒ යුද්ධ කරේ නැති වුණත් යම් යම් තොරතුරු ලබා දීම සහ ඒ තොරතුරු ප්‍රයෝජනයට අරගෙන ක්‍රියාත්මක වීමට යුද හමුදාවට හා ආහස හමුදාවට සහ නාවික හමුදාවට මඟ පෙන්වීම කල්පනා කිරීම ගැන බුද්ධි අංශ වලින් සේවයක් අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් මරණයට පත් වුණා මේ අවස්ථාවේදී. ඒ යන කල්පනා කරගෙන අපි ඒ අයට අපගේ කෘතඥතාවය, ඒ කියන්නේ රට ආරක්ෂා කරගත්ත, රට බේරාගත්ත, ඉතාම භයානක තත්ත්වයකින් රට බේරාගත්ත අපේ යුද හමුදාවන්ට අපගේ ගෞරවනීය ප්‍රශංසාව ඉදිරිපත් කිරීමට තමයි අපි මේ රැස්වීම පාත්වන්නේ. ඒ රැස්වීමේදී අප ඒ අයට ස්තුතිවන්ත වෙන අතරම ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් යම් කිසි පියවරයන් ගැනීමට අවශ්‍ය නම්, ආරක්ෂක පියවර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් යෝජනා කිරීමට බලාපොරොත්තු වෙනවා. එම නිසා මේ රැස්වීමට ශ්‍රී ලංකාවට ආදරය කරන ශ්‍රී ලංකාවේ ඒකී භාවය වගේම ඒකීය රාජ්‍යයක් වශයෙන් පැවතීමටත් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය ආරක්ෂා කර ගැනීමටත් අත්‍යවශ්‍ය දේවල් හෙට සලකන ජනතාවට අප මේ අවස්ථාවේදී ආරාධනය කරනවා මේ රැස්වීමට පැමිණෙන්න කියලා. මේ රැස්වීම පවතින්නේ මැයි මාසේ 17 වෙනිදා සවස 4 මාර්ට. මැයි මාස 17 වෙනිදා සවස 4 මාරට තියෙන්නේ ග්ලෙන්වේවලි කමියුනිටි හෝල්, ග්ලෙන්වේවලි කමියුනිටි හෝල් නම්බර 700 වේවලි පාර ග්ලෙන්වේවලි. නම්බර 700 වේවලි පාර ග්ලෙන්වේවලි. එම නිසා ශ්‍රී ලංකාවේ ඒකී භාවය සහ ස්වෛරී භාවයේ පිළිබඳව යම් කිසි වැදගත්කමක් කල්පනා කරන පිරිසක් ඉන්නවා නම්, අපේ ජන කොටස අතර ශ්‍රී ලංකාවට ආදරය කරන පිරිසක් ඉන්නවා නම් අපි ඒ අයට ආරාධනය කරනවා මේ අවස්ථාව සැමරීම සඳහා අපි සමග එකතු වෙන්න. ඒ වගේම අනාගතයේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡාවක් කරනවා නම් ඒ සාකච්ඡාවට සහභාගි වෙන්නට අපි මේ අවස්ථාවේදී ඔබ හැමට ආරාධනය කරනවා. ස්තුතියි.
4: ඒක සවන් දුන්නේ රංජිත් සොයිසා මහතාටයි.

0: ඔබම වැඩසටහනට කැමති නම් ඒ විකාශනය කිරීමට උදව් කරන්න. මෙම වැඩසටහන ඔබ වෙනුවෙන් ස්වේච්ඡා සේවකයන් විසින් නිර්මාණය කරන ලද්දකි. ඔබේ භාෂාව මෙන්ම ප්‍රජාව මෙහි ජීවනාලිය වේ. විකාශනයට සවන් දීමෙන් නොනැවති විකාශනයේ අයිතිකරුවකු වන්න. අදම ඔබේ සමාජගතත්වය ලබා ගැනීම හෝ අලුත් කිරීම සිදු කරගන්න. සමාජික ගාස්තුව ඩොලර් 16යි. සහනදායි හෝ වයස 60ට වැඩි නම් ඩොලර් 11යි. 94යි 15යි 19යි 28 අමතා හෝ 3333.com.au වෙබ් අඩවියට පිවිස අපව සම්බන්ධ කරගන්න.
1: ඔස්ට්‍රේලියාවේ විසින අපි හැමෝටම හොඳටම දන්න කාරණයක් තමයි, හොඳටම මතක තියෙන කාරණයක් තමයි ඔස්ට්‍රේලියාවේ ඇන්සැක් ඩේ එක සමරන ආකාරය. ඇත්තටම සිල්ලර වෙළඳ සැලි පවා වහලා තියෙනවා. ඒ මොකද මෙම යුද්ධයට සහභාගි වෙච්ච රණවිරුවන්ට ඔස්ට්‍රේලියානු ජාතිකයන් හැමෝම ගරු කරන්න ඕනෙ හින්දා. ඉතින් ඒ වගේම තමයි 30 වසරක යුද්ධයක් ලංකාවේ තිබුණා. එම යුද්ධයට සම්බන්ධ වුණු ආරක්ෂක හමුදාවල සෑම සියලු දෙනාට, ඒ වගේම බුද්ධ්‍යාංශ නිලධාරීන්, ඒ වගේම විශාල ප්‍රමාණයක් සිවිල් ජනතාව මේ යුද්ධයේ හින්දා ජීවිතක්ෂයටපත් වුණා, එහෙම නැත්නම් ආබාධිත වුණා. ඉතින් මේ අය සිහි කරන්න රණවිරු සැමරුම් නොයෙක් නොයෙක් ආයතනවලින් නොයෙක් නොයෙක් විදිහට සිදු කරගෙන යනවා. ඒ වගේම තමයි තවත් කණ්ඩායමක් ඉන්නවා මේවා කරන්න ඕනේ නැහැයි කියලා නොයෙක් විදිහට මත ප්‍රකාශ කරනවා. අපි හැමෝම දන්න බොහොම ප්‍රසිද්ධ ගුරුවරයෙකු වගේම හිටපු යුද හමුදා කපිතාන්වරයෙකු වුණ අතිල් ගුණසේකර මහත්මයා සිදු කරපු රණවිරු සැමරුම තමයි පුද්ගලයෙක් හැටියට, තනි පුද්ගලයෙක් හැටියට මුලින්ම කරපු එක අපි සම්බන්ධ වුණේ. ඉතින් අද අපි 3333 ගුවන්විදුලියට සම්බන්ධ කරන අතිල් ගුණසේකර මහත්මයව, ඇයි මේ රණවිරු සැමරුමක් අපි ඔස්ට්‍රේලියාවේ හිටියත් ලංකාවේ 30 වසරක යුද්ධය සම්බන්ධයෙන් සිදු කරන එක වටින්නේ කියලා, ඒ වගේම අපි එකට සහභාගී වෙන්න ඕනේ ඇයි කියලා. ආයුබෝවන් අතිල්.
2: ඔව් ආයුබෝවන් මහේන්ද්‍ර. අපි මෙහෙම හිතමුකෝ, දැන් අපි මේකේ යුද්ධයේ ඍජුවම බලපෑම් ලකුණු පිරිසක් තමයි 40, 50, 60, 70, 80 මුල දශකයේ ඉපදිච්ච අය. ඒගොල්ලන්ට තමයි මේකේ, ඒ කියන්නේ ගත්තොත් එම අපේ ජීවිතයේ විශාල පර්සන්ටේජ් එකක්, ප්‍රතිශතයක් මේ යුද්ධය නිසා අපි විවිධාකාරයෙන් බැටකෑවා. එතකොට අපේ ඒ කාලවල මූලිකව ඉපදිච්ච අය තමයි යුද්ධෙට කෙලින්ම මුහුණ දුන්නේ. ඒ කියන්නේ යුද වටයන් වශයෙන් රණවිරුව විදිහට ඒගොල්ලෝ රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා. ඒ කියන්නේ ඒක ඇත්තටම ඒක ඒ ඉදිරිපත් වීම කිසිසේත්ම අපිට කියන්න බෑ මේ රැකියාවක් සඳහා ගිය එකක් කියලා. ඒ දවස්වල ඊට වැඩිය තව රැකියා තුනක් රටේ ලෝකේ. ඉතින් එතකොට ඒ තෝරාගත්ත විදිහට ගිහිට තමන් රණවිරුවෙක් වශයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට බැඳිලා ඒ තමන්ගේ රාජකාරිය කරෙත් ওই දශකවල ඉපදිච්ච අය තමයි මේ යුද්ධයේ මෙනුවේ. ඉතින් ඒ දශකවල ඉපදිච්ච කෙනෙක් විදිහට ඇත්තටම ඒ කාලේ අපි රට ආවට, ඒ කියන්නේ අපි හැමෝටම මතකයි 2009 ප්‍රේල් මැයි වල අපි උදේ හවස බලපු මැප් එකක් දුන්නා. මම ඊයේත් මම දැක්කා එහෙම එකක් ෂෙයා වෙනවා. ඕක දිහා බල බල අපි දිනෙන් දින සිහින මැව්වේ අපි දුක් විඳපු, අපිට ඍජුවම ජීවිතයට බලපාපු මෙහි මහා විනාශය කෙසේ හෝ මේ රටින් තුරන් වේවා කියන සිතින් තමයි අපි හැමදාම ඒක බලන්නේ. ඔගොල්ලෝ අපිට මතක ඇති අපි සමහර දවස්වල ඇස්වලට කඳුළු එනවා මේක දැක්කහම. ඒකේ අදහස මේ ක්‍රූර තව කෙනෙකුට ගහලා මිනිමරලා සන්තෝෂෙන එකක් නෙමෙයි. අපි අදහස ඒගොල්ලෝ ජෙනුවින්ලි ත්‍රස්තවාදියෝ, ලෝකය පිළිගත් ත්‍රස්තවාදියෝ. ඉතින් ඒ ත්‍රස්තවාදීන්ට පිළිතුරු දිය යුත්තේ ඔවුන්ට දැනෙන භාෂාවෙන්. ඉතින් ඒක තමයි ඒ වෙලාවේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එකතු වෙලා මේක කරේ. ඉතින් එතකොට මේ සියල්ලට සම්බන්ධ වුණ හැම දෙනාම සිහිපත් කිරීම, ඒකම එයින් අවතැන් වූ සහ යම්කිසි බාධා වලට මිය ගිය සිවිල් වැසියන්, ඒ කාගේ වුණත් කමක් නැහැ. අවාසනාවන්ත අනවශ්‍ය යුදමය වාතාවරණය නිසා ගැටුණු, ඒ කියන්නේ මොන ජාතියට ආගමට අයිති හෝ සිවිල් වැසියන් හිටියා. ඉතින් ඒගොල්ලොත් මේ යුද්ධය අවශ්‍ය වෙච්චාය නෙමෙයි. ඉතින් ඒ සියලුම දෙනාව සිහිපත් කිරීම, අපි මේ ලෝකේ කොහේ හිටියත්, මේ විශ්වයේ කොහේ හිටියත් සාමාන්‍ය මනුෂ්‍යයන් විසින් කළ යුතු දෙයක්. ඒක අපේ කෘතගෙන සැලකීම කියන එක අපි මොන ආගමේ හිටියත් අපිට උගන්නන දෙයක්. ඒකෙහිඳ මට හිතනවා අපි මේ ඕස්ට්‍රේලියාවේද ඉන්නේ, ඇමරිකාවේද, කැනඩාවේද, මේ විශ්වයේ කොහේද ඉන්නේ කියන එක අදාළ නැහැ. මේ රණවිරුවන් සහ ඒහා සම්බන්ධ සිවිල් වැසියන් වෙනුවෙන් කෘතගෙන පුර කිරීම, ඊළඟට උන්ට පුණ්‍යානුමෝදනා කිරීම මියගිය අයන්ට, මම හිතන්නේ අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි කළ යුතු දෙයක්.
1: මේ වෙනකොට ඇත්තටම මේ සම්බන්ධයෙන් අපේ රටේ ඊතරම් ලොකු නැඹුරුවක් නැහැ මේ සැමරුම් සිදු කරන්න. හැබැයි මං හිතන්නේ අපි කෘතගුණවේදී ජනතාවක් හැටියට මේ සැමරීම සිදු කරන්න ඕනේ. ඒ වගේම අපේ ආගම් දහම් වලට අනුව ඒ මියගිය අයට සහ ආබාධිත වෙච්ච හැමෝටම අපි යමක් කරන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ වගේ යුද්ධයක් කරනකොට දේශපාලන වශයෙන්ුත් යම් කිසි කැපවිකිරීම් කරන්න සිදු වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මොකක්ද අතිල් ඔබ දකින්නේ?
2: ඔව්, මෙහෙම මහින්ද, දැන් අපිට මතකනේ එකපාරක් වඩමනුජි සටනේදී සෙන්ට් ප්‍රෙසිඩෙන්සියල් කොබ්බැක් අටුව ඇතුළු පිරිස කරගෙන යනකොට මේගොල්ලෝ, ඒ කියන්නේ ත්‍රස්තවාදී ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියා ඇතුළු ඒ ත්‍රස්තවාදී කණ්ඩායම කොටු වෙන්න ඔන්න මෙන්න තිබුණේ. නමුත් ඉන්දියාවේ මේ විරද මම දැක්කා ඩික්සිත් මහත්තයාගේ පොතේත් ඒක හොඳට ලියලා තිබුණා. එතකොට ඒක ඔන්න මෙන්න තියේද්දි සම්පූර්ණ විදේශී ඉන්දියානු බලපෑම් මත ඒක නැවතුණා. ආයි ඒකෙදි ලියලා තිබුණා සමහර අය සමහර හමුදා නිලධාරීන් අඬාඬ තමයි ඩෙන්සිල් කොබ්බේ කඩුව ඇතුළු හමුදා නිලධාරීන් ඇස්වල කඳුරු පුරවන් තමයි විඩ්‍රෝ වෙලා තියෙන්නේ මේ ඔන්න මෙන්න තිබිච්ච එක. ඉතින් අන්න ඒ තත්ත්වෙට ගිහිපු දෙයක් මේ අවස්ථාවේදී, ඒ කියන්නේ 2009 ඒ සියල්ල ඒ විදිහටම ඊටත් වැඩිය ලොකු, ඒ කියන්නේ දරුණු ලෙස මේ සිදු වුණා. ඉතින් එහෙම සිදු වෙච්ච අවස්ථාවක අපේ රටේ ඒ වෙනුවට හිටිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඒකම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජසිංහ මැතිතුමා, ඒ කියන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලන නායකත්වයේ දෙනකොට ඒ දේශපාලන නායකත්වයේ එකමුතු කරගෙන ඊට අදාළ සර්විස් එක තනිකර හැන්ඩල් කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතකොට මේ කම්බිනේෂන් එක එක්ක විදේශීය බලපෑම් ටික සේරම වටෙන් එන විදේශීය බලපෑම් ඒගොල්ලෝ ළඟ තියාගෙන ඒව කිසිසේත්ම යුදවිරුවන්, ඒ කියන්නේ ත්‍රිවිධ හමුදාපතිවරු සහ ඒ සහ පොලිසිය සහ ඒ සියලුම යුදවිරුවන්ට පාස් නොකර ඒගොල්ලන්ට ඒගොල්ලගේ වැඩේ කරන් යන්න නැවැත්වීමම තමයි මේ යුද්ධේ මේ අවස්ථාවේදී මේ විදිහට අවසාන වීමට හේතු වුණේ. ඉතින් ඒක අපි මොන පක්ෂයේ මොන දේශපාලනය කරත් ඒක අමතක කරන්න බෑ. ඒක අමතක කරනවා නම් ඒක කරන්නේ අපේ අදාළ අයගේ හිතට අවංකව නෙමෙයි. ඒක අනිවාර්යෙන් අපි කිය යුතු දෙයක්. ඉතින් ඒක අපි නිතර මතක් කරන්න ඕනේ. මේ අපි කෘතගෙන සලකන හැම අවස්ථාවෙදිම ඔවුන්ටත් කෘතගෙන සැලකීම, ඒ වගේම මියගියට පුණ්‍යාදුනා කිරීම කිසිම විදිහක වරදක් නෙමෙයි. ඉතින් මේක අපි හදවතින් කළ යුත්තක්, අපේ හදවතට කතා කරලා හදවතට එකඟව කළ යුත්තක්. එහෙම නැතුව අපි අර දේශපාලන පක්ෂය මේ දේශපාලන පක්ෂය කියලා ඒව වෙන්වෙන් විදිහට බෙදා කළ යුතු දැනෙ ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි එකතු වෙලා කළ යුත්තක්. ඒකම අපි තව දෙයක් මතක තියාගන්න ඕන. හිතන්න අද තියෙන යුද, කියන්නේ ඩ්‍රෝන වලින් අරෙන් මෙහෙන් ගහන විදිහට ඔය යුද්ධේ තව අවුරුදු 10ක් ඇදුණා නම් අද වෙනකොට, ඒ කියන්නේ එහෙනම් ලංකාව බේරගන්න හම්බෙන්නේම නැහැ. මොකද එහෙනම් දැන් වෙනකොට අර ඒ කාලේ මතක නැහැ චූටි මැස්සා වගේ යන කුචු කුචු ගායන ගුවන් යානෙට බයි හැංගුණ කොළඹ. ඉතින් හිතන්නකෝ ඩ්‍රෝන තෝගයක් ඇවිල්ලා කොළඹ උඩ එන්නකොට. ඒකම දැන් මේ ඔය දැන් තියෙන මේ සංවේදන තාක්ෂණය අනුව එහෙමනම් ඕවා අපි කරන යම් යම් දේවල් ලයිව් දෙන්න පටන් ගන්න තියෙනවා. නමුත් ඒ සේරම ලෝකෙට මේ තාක්ෂණය එන්න කලින් 2009 මේක ඉවර වීම ඇත්තටම රටේ මහා වාසනාවකට සිදුවෙච්ච දෙයක්. ඉතින් ඒකෙන් ඉඳ අපි මේක වෙනුවෙන් යම්කිසි සමරුමක් කිරීම කිසිසේත්ම අතහැරු නැති දෙයක්, අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්.
1: ඔව් අතිල්, මම හිතන්නේ ඔබ බොහොම හොඳින් පැහැදිලි කරා අපි ඔස්ට්‍රේලියාවේ හිටියත් ඇයි මේ සමරුම් වලට සහභාගී වෙන්න ඕනේ කියලා. ඇත්තටම දැන් මෙතන බොහෝ අය හිතන්නේ නැති දෙයක් තමයි අද උතුරු නැගෙනහිර පළාත්වල සිසු සිසුවයන් විශ්වවිද්‍යාලවලට සහ උදස් අධ්‍යාපන ආයතනවලට යන ප්‍රමාණය ගණන් බැලුවොත් ඕනෑම කෙනෙකුට ඉතාම පැහැදිලිව තේරේවි මේ යුද්ධයෙන් කවුද වැඩියම බැට කෑවි කියලා. ඉතින් මනුෂ්‍යත්වය වෙනුවෙන් මේ කරපු මානුෂික මෙහෙම අපි මතක් කරන්න ඕනයි කියලා ඔබ කියනා වගේම අපිත් එකඟ වෙනවා. ඉතින් අතිල් මේ විස්තර අපේ ජනතාවට දැනු දුනට ඔබට බොහොම ස්තුතියි. ආයුබෝවන්.
3: මේ ත්‍රිචබස් ගුවන් විදුලියේ සිංහල සේවය FM 92.3.

ගීතේ ගායනය විශාරද අමරසිරි පෙරේස්, පද රචනයේ සුනිල් සරත් පෙරේරා, සංගීතය එච්.එම්. ජයවර්ධන.

0: ඔබ මීට පෙර අපට සහය දී ඇත්නම් ඔබට ස්තුතියි. මෙම වැඩසටහන දිගටම කරගෙන යාමට හේතු වුණේ ඔබගේ සහයෝගයයි. ඔබගේ ප්‍රජාවේ හඬ ඔබ නිසා විකාශනය වේ. දැන් ඔබගේ සමාජිකත්වය අලුත් කිරීමට කාලයයි. සවන් දීමෙන් නොනවති වැඩසටහනේ කොටස්කරුවකු වන්න. සමාජිකත්වය අලුත් කිරීමට ඩොලර් 16යි. සහනදායි හෝ වයස 60ට වැඩි නම් ඩොලර් 11යි. 94යි 15යි 19යි 28 අමතා හෝ 3888.com.au වෙබ් අඩවියට පිවිස අපව සම්බන්ධ කරගන්න.
1: සමාජ සේවය කරන කෙනාට ඇති සතුට එහෙම නැත්නම් සෑහීමට පත්වීම තෘප්තිය තමයි යමක් කරපු දෙයින් ජනතාව හෝ ඒ ප්‍රතිඵල ප්‍රතිලාභ ලැබපු අය සතුටට පත් වෙනවා නම් ඒ සාර්ථකත්වය ගැන කතා කරනවා නම් ඒ සඳහා යම් සාර්ථකත්වය පිළිබඳව වැඩ කටයුතු කරපු කෙනාට කතා කරනවා නම් ඒක තමයි ඒ සමාජ සේවය කරන කෙනාගේ සතුට. ඉතින් එවැනි සතුටක් ලැබපු කණ්ඩායමක නායකයෙක් සමගයි දැන් මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මා දන්නා ඉතිහාසයේ සමාජ සේවය කරන කෙනාට ඇති සතුට එහෙම නැත්නම් සෑහීමට පත්වීම තෘප්තිය තමයි යමක් කරපු දෙයින් ජනතාව හෝ ඒ ප්‍රතිඵල ප්‍රතිලාභ ලැබපු අය සතුටට පත් වෙනවා නම් ඒ සාර්ථකත්වය ගැන කතා කරනවා නම් ඒ සඳහා යම් සාර්ථකත්වය පිළිබඳව වැඩ කටයුතු කරපු කෙනාට කතා කරනවා නම් ඒක තමයි ඒ සමාජ සේවය කරන

0: ඉතාමත්ම සාර්ථක උළෙලක් පවත්වලා දැන් ඉතාමත්ම සතුටින් මොහොතක උතුරු වික්ටෝරියා ශ්‍රී ලාංකික සුබ සාධක සහ සංස්කෘතික සංගමයේ නියම සභාපති චන්දන එඹුලාන මහතා මට මුණ ගැහෙනවා. අපි පිළිගන්නවා මෙදිරියට ආයුබෝවන් කියලා. ආයුබෝවන්.
1: ආයුබෝවන්. මා පළමුවෙන්ම ඉස්තර කරන්න කලින් මේ අවස්ථාව ලබා දුන් 3ZZZ ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයට පළමුවෙන්ම මම ස්තුතියන්ත වෙනවා. මොකද හේතුව මේ සූර්ය උදාණය අපි මෙවර පැවැත්වුවේ 12 වැනි වතාව. ඉතින් එදා ඉඳන් අද වෙනකොටතුරු මේ සිංහල ජන සමාජයට මේ පණිවිඩය හැකි ඉක්මනින් යවන්නේ මේ වගේ 3ZZZ ආයතනයේ දැනුවත්කම ඒ වගේම සාකච්ඡා වලින් ප්‍රතිඵල අපි නෙලාගත්තා. ඉතින් ඒ නෙලාගත් අවස්ථාවක් තමයි මම මේ කතා කරන්නේ 12 වැනි වරට අප්‍රේල් මාසේ 26 ප්‍රජිබර්න් ඇන්සක් පාක් එකේ තිබුණු සූර්ය උදානය ගැනයි අද මේ කතා කරන්න යොමු වුණේ. ඒ වගේම මෙම සූර්ය උදානය මෙච්චර ලස්සන වර්ණවත් කරන්න අපිට දායක වුණේ අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව. ඒ ප්‍රජාවේ උඩා වයස් කාණ්ඩයේ සිට වැඩිහිටි වයස් කණ්ඩාය දක්වා අපි තරඟ පැවැත්වුවා. ඒ අතිශයින්ම සාර්ථක වුණා. හැමෝම එදා ප්‍රීතිමත් වුණා මුළු දවස පුරාම. ඒ විතරක් නෙමෙයි, මුල් ආරම්භයේදී අවුරුදු කෑම මේසය සම්පූර්ණ කළේ අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ තියෙන හැකියාවන් දායකත්වය ඒ වගේම සහභාගිත්වය ඒගොල්ලන්ගේ සෞත්සාහයෙන් කෑම පිළියෙල කරගෙන බොහොම ලස්සනට ඒ කෑම මේසය පිළියෙල කළා. වගේම ඒ සඳහා සංවිධාන කටයුතු මේ උනේ අපේ උතුරු වික්ටෝරියානු ශ්‍රී ලාංකික සුබ සාධක සහ සංස්කෘතික සංගමේ කමිටුවත් ඒ වගේම ඒ කමිටුවේ සියලුම පවුලේ අයත් මේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අනිත් අපේ මේ හියුම් ප්‍රජාවේ ඉන්න හිතවත හිතවතියන් සමග එක් වෙලා තමයි එය සාර්ථක කළේ. ඉතින් මේ හැම දෙයකින්ම ලස්සන කරන්න උදේ 8 සිට හැන්දෑව 8 මාර වෙනකන් අපිත් එක්ක රැඳී හිටියා විශාල ප්‍රමාණය විශාල තරුණ පිරිස වගේම දරු දෙරියන් හැමෝම වයස් කණ්ඩාය අය අපිත් සමග රැඳී හිටියා. මේ තරඟ වලට සහභාගී වුණා. ආහාර පාන රසවින්ද ඒ වගේම මුගක්ම වර්ණවත් වුණා. ඇඳුම් නිර්මාණය, බතික් නිර්මාණ ඒ වගේම අපේ සංස්කෘතිය විහිදා දක්වන ඇඳුම් පැළඳුම් පවා බොහොම වර්ණවත් වුණා. ඒ විතරක් නෙමෙයි, ප්‍රධාන වේදිකාවේ ඒ නැටුම් රංගනය කරනකොට අපි ඇහින් දැක්කා මේ දෙමෝපියන් ඡායාරූපයක් අරගෙන ඒවෙන් බොහෝම වින්දනයක්, බොහොම සතුටක්. අනේ මගේ මුණුබුරා, අනේ මගේ මිනිබිරිය, මේ මගේ පවුලේ අය මේ වගේ නටන දකින්න, මේ පොඩි අය නටනවා දකින්න ලැබීම ගැන අපේ හුඟක් වාසනාවන්තයි. ඒ වගේම මේ සඳහා සංවිධානය කරපු මේ කණ්ඩායමට පවා හැමතිස්සෙම අපිව මතක් කරනවා, අපිට ස්තුති කරනවා. ඉතින් ඒක අපි ලොකු භාග්‍යයක් හැටියට මේ වෙලාවේ සතුටින් මේ අවස්ථාවේදී මම මතක් කරනවා. ඒ වගේම පිටිය පුරාම තරඟ සියලුම කළමනාකාරීත්වය අපේ මේ උතුරු වික්ටෝරියාන් ශ්‍රී ලාංකික සුබ සාධක සංගමේ ක්‍රීඩා කටයුතු සඳහා බෙහෙවින්ම අපේ නිර්මාතෘවරු එදා සිට අද දක්වා දිනෙන් දින තරඟකාරීත්වය ඇති කරන අලුත් තරඟ යොමු කළා මේ පාරත්. ඉතින් ඒකත් අතිසාර්ථකයි. මං හුඟක්ම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා. මේ සඳහා අපිට හියුම් ප්‍රජාවේ දුන්නු සහයෝගය ඒ වගේම සෙනසුරාදා දින මේ සඳහා ක්‍රීඩා පිටිය මේ සැලසුම් කරන්න දුන්න සහයෝගය, ශ්‍රම ශක්තිය ඒ වගේම ද්‍රව්‍යමය මුදලින් හැම දෙයකින්ම උදව් උපකාර කළා මේ ස්වේච්ඡාවෙන්. තව දෙයක්, ශ්‍රී ලාංකික බිස්නස් ප්‍රජාව, ශ්‍රී ලාංකික බිස්නස් ප්‍රජාවේ තියෙන ශක්තිය අපිට නොඅඩුව ලබා දුන්නේ නැත්තම් මේ වගේ ගමනක් යන්න හම්බෙන්නේ නැහැ. මෙවර බොහොම සතුටින් කියන්නේ මේ 12 වැනි වරට අපේ ශ්‍රී ලාංකික බිස්නස් ප්‍රජාව හැමෝම උපරිම දායකත්වය මේ පාර ලැබුණා. ඒක නිසා තමයි මෙවර ලස්සන සූර්ය මංගල්‍යයක් මේ ක්‍රිජ්බර්න් පිටියේ කළේ.
2: ඉදලාන මහත්මයා, දැන් මේ උතුරු වික්ටෝරියානු ශ්‍රී ලාංකික සුබ සාධක සහ සංස්කෘතික සංගමයේ මහ විශාල සමාජික පිරිසක් නැහැ, පොඩි පිරිසක් ඉන්නේ. හැබැයි ඒ වගේ පොඩි පිරිසක් මේ වගේ ලොකු දෙයක් කළේ කොහොමද කියන එක මට නම් හරි ගැටලුවක්, හරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේක ඉතා විශාල සංඛ්‍යාවක් ඉන්න විදිහට සංවිධාන කටයුතු අතින් ඉතාම සාර්ථකයි. ඒ නිසා මම කැමති ඔබේ සංවිධායක මණ්ඩලය පිළිබඳව එහි කාර්යභාරය සහ ඒ සඳහා ලැබුණු සහයෝගය පිළිබඳව කතා කරන්න.
1: ඒකට දුසුම පිළිතුරු තමයි අපේ කුඩා කණ්ඩායමක් තමයි අපේ කමිටුව 20කට ආසන්න ප්‍රමාණයක්. ඒ කුඩා කණ්ඩායමෙන් තමයි මේ හැම දෙයක්ම අපි සැලසුම් කරන්නේ. ඉරිදා තියෙන මේ සූර්ය මංගල්‍යයට කලින් දවසේ

0: සෙනසුරාදා තමයි මේ ක්‍රීඩා පිටිය සම්පූර්ණත්ම අපි සැලසුම් කරන දවසට 250 විතර අපිට සම්බන්ධ වෙනවා. ඒක තමයි අපේ මේ ගමේ ශක්තිය. ඉතින් ඒ වගේම තමයි ඉරිදා දවසේ අවසාන වෙනකොට මේ ක්‍රීඩා පිටිය සුද්ධ පවිත්‍ර කරන්න විතරක් නෙමෙයි බඩු බාහිරදී හැම දෙයක්ම එකලස් කර නැවත ගබඩා කරන්න මේ පිරිසත් එකතු වෙනවා. ඒක තමයි ඒකේ රහස.
1: ඇත්තටම උතුරු වික්ටෝරියා පළාතට තියෙන ලොකු අඩුපාඩුවක් තමයි මේ උතුරු වික්ටෝරියා ශ්‍රී ලංකා සුබසාධක සංස්කෘතික සංගමයෙන් සැපිරෙන්නේ. මේ සඳහා පළාතේ පාලන අධිකාරීනුත් සෑහෙන සහයෝගයක් ලැබෙනවා ඇති. ඒ වගේම තව තවත් මේට සම්බන්ධ වෙන රාජ්‍ය ආයතන සංඛ්‍යාවක් ඇති.
0: අතවසිම අපේ හියුම් කවුන්සිල් එක කැයුම් නගර සභාව අතිශයින්ම මේ අවස්ථාවේදී අපි සිහිපත් කළ යුතුයි ඔවුන් දෙන සහයෝගය. ඒ වගේම අපි මේ ක්‍රීඩා පිටිය දිනයක් නියම කළොත් ඒ දිනය හරියටම වෙනසක් වෙන්නේ නැහැ. ඒ දිනය ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් වෙන ක්‍රීඩා පිටියල් වගේ නෙමෙයි. අනිත් විවිධ ජාතීන්ගේ එක එක උත්සව තියෙන්නේ මේ ඇන්සක් පාර්කේ. ඉතින් අප්‍රේල් මාසේ විශේෂිත අපේ සිංහල අලුත් අවුරුද්ද ගැන ඒගොල්ලෝ විමසිල්ලෙන් ඉන්නවා. ඒගොල්ලෝ මතක් කරනවා කවද්ද මේ සිංහල අලුත් අවුරුදු උත්සවය තියෙන්නේ කියලා අපිට ඔවුන් දැනුවත් කරනවා. ඉතින් ඒකත් අපි ලැබපු වාසනාවක් හැටියට තමයි අපි සලකන්නේ.
1: අවසාන වශයෙන් මම කැමති ඔබට සමුදෙන්න මත්තෙන් සංගීත කණ්ඩායම සහ ශිල්පීන් දක්වපු දක්ෂතා සහ ඔවුන්ගේ සහයෝගය, ඒ වගේම උදේ අත වෙනකොට ඉතා විශාල සංඛ්‍යාවක් ජනතාව පැමිණලා හිටියා. එන හැම කෙනෙක්ගේ අතේම යමක් තිබුණා, පෙට්ටියක් එහෙම නැත්නම් පාර්සලයක් තිබුණා. ඒ කැවුම් කිරිපත් සිංහල අලුත් අවුරුදු මේසේ හරි ගස්සන්න. එතකොට සංගීත ප්‍රසංගය පිළිබඳව කතා කරනවා නම් සවස බොහෝ දෙනෙක් විනෝද වුණා, ඉතාමත්ම සතුටටපත් වුණා. හැම කෙනාම ඉක්ම ගැටලුවක් ඇති නොවී සම්බන්ධ වුණා.
0: උදේ සිට හැන්දෑ වෙනකන් සංගීත රාත්‍රිය පටන් ගත්තේ හවස 4ට. ඒක නිම වුණේ රාත්‍රී 9 වෙනකන් ගියා. ඒ වෙනකනුත් විශාල පිරිසක් මේ ක්‍රීඩා භූමියේ අතුරු සිදුරු නැතුව හැමෝම බොහොම වර්ණවත් වුණු සංගීත සම්දර්ශනයක්. ඒ වගේම මේගොල්ලෝ සන්තෝෂ වුණා, ප්‍රීතිමත් වුණා. ඒ වගේම කිසිම විතකුවත් අපිට සඳහන් කළේ නැහැ මොන හරි ගැටලුවක් වුණා, ඒ වගේම අතර රණ්ඩුවක් වුණා, ඒ වගේ දෙයකින්වත් අපිට පැමිණිලි ලැබුණ නැහැ. ඒක තමයි අපි ලැබපු ජයග්‍රහණය. ඉතින් ඒ නිසා මේ පැමිණුණු සියලුම දෙනාට අපේ උතුරු වික්ටෝරියානු ශ්‍රී ලංකාව සුබසාධක සහ සංස්කෘතික සංගමයේ අපේ කමිටුවත් මේ වෙලාවේ ඔවුන් සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන අතර ඒ වගේම මේ අපේ සංගීත කණ්ඩායමේ ඒ වර්ණවත් කළේ සියලුම දෙනාටත් අපි මේ සංගමය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා.
1: බොහොමත්ම ස්තුති. වැඩක සාර්ථකත්වය දැකලා සතුට වෙන්නට පුළුවන් නම් ඒ තමයි සතුටේ උපරිම ස්ථානය ලැබෙනවා කියන්නේ. එසේ වෙතත් කරපු වැඩේ සාර්ථකයි. ඉදිරි වර්ෂයේදීත් මෙවැනි සාර්ථක ප්‍රසංගයක් පවත්වන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සඳහා දායක වුණු සියලු දෙනාට ගුවන්විදුලි වශයෙන් අපි කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුති. අද මේ හිමිතිරු දර්ශන අපි සමග සම්බන්ධ වෙලා මේ ඉදිරි සාකච්ඡාවට සම්බන්ධ වෙන සම්මායිපුවන්.
0: අයබෝවන්.
1: අද සතියේ දේශපාලන සාකච්ඡාව සඳහා අපි ආරාධනා කළේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් කුබුදු ජාගොඩ සහෝදරයාටයි. ට්‍රිටිබල් සෙට් ගුවන්විදුලි අසන මෙල්බන් ජනතාව වෙනුවෙන් එතුමා පිළිගන්නවා මැදිරියට ආයිබෝවන් කියලා. ආයිබෝවන්.
2: ආයිබෝවන්.
1: තන තන මිනිස්සු මැරිලා වැටෙන ඝාතන සංස්කෘතියක්, ඒ වගේම දූෂණ රැල්ලත් ජනතාව ඉදිරියට පොරොන්දු වශයෙන් තියලා වර්තමාන රජයේ බලයට පැමුණා. නමුත් ඒ ඝාතන රැල්ල අවසාන වෙලත් නැහැ, දූෂණ රැල්ල අවසාන වෙලත් නැහැ. ඒ වගේම සැකකාරයෙකු රජයේ ආරක්ෂක අංශ වලට පත් වුණෙන් පස්සේ තර්ජනය කළා ඔවුන්ව මැරෙන්නට සලස්වනවා, ඉල්ලා මැරෙන්න සලස්වනවා කියලා මිනිස්සු බය ගන්නලා මේ වෙනකොට එහෙම දෙදෙනෙක් මිය ගිහිලා තියෙනවා. ඝාතන රැල්ලේ 14 වෙනියත් මේ අවුරුදු තුල මේ මෑතදී ඝාතනය වුණා. ඇත්තටම රටේ මේ කණ්ඩායමට මේ දේවල් නවත්තන්න උවමනාවක් නැත්ද? එහෙම නැත්නම් නවත්ත ගන්න බැරිද? අපි එතනින් පටන් ගමු.
2: ඔතන තමයි අපේ දේශපාලනයේ කාලාන්තර ඇතිසි හිර වෙලා හිටියේ. ඒ කියන්නේ අපේ රටේ ජනතාව හිතුවා මේ දේවල් වෙන්නේ, වැරදි දේවල් වෙන්නේ, රට වැරදි පාරක යන්නේ, තීරණ ගැනීමේ බලය සහිත අයට එක්ක උවමනාවක් නැහැ මේ දේවල් කරන්න. එහෙම නැතිනම් ඒගොල්ලන්ට බෑ. එහෙමත් නැතිනම් ඒගොල්ලෝ මේ දූෂිත ක්‍රියාවලියේ කොටස් බවට පත් වෙලා ඉන්නේ. ඒ නිසයි මේ ප්‍රශ්න වෙන්නේ කියන්නේ. ඒ නිසා ජනතාව පසුගිය මැතිවරණයේදී හිතුවා මේ ක්‍රියාවලියේ කොටස් බවට පත් වෙලා නැහැ කියලා විශ්වාස කරන, මේ සම්බන්ධ අවංක උමනාවක් ඇති කියලා හිතන, ඒ වගේම යම් ඒක සම්බන්ධ අවබෝධයක්, බුද්ධියක්, කාර්යශූරභාවයක් ඇති කියලා හිතන පිරිසක් පත් කරගන්න. එතකොට එහෙම පිරිසක් පත් කරගෙන ජාතික ජනබලවේග ආණ්ඩුව පත් කරගෙන, මොකද ඒගොල්ලන්ගේ මැතිවරණ මූලික තේමාව තිබුණේ තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු කියලා. ඊට පස්සේ උගතුන් පාර්ලිමේන්තු යවමු කියලා ලොකු ഘോഷාවක් ඒගොල්ලෝ කරා. ඉතින් මේ ඔක්කොගෙම අවසානයේ දැන් ජාතික ජනබලවේග ආණ්ඩුවක් පත් වෙලා තියෙනවා. ඒ ආණ්ඩුව අවුරුදු දෙකකට ආසන්න කාලයක් දුවලා තියෙනවා. දැන් අපි සමාලෝචනය කරමින් ඉන්නවා අපි බලාපොරොත්තු වෙච්ච දේවල් උනේ නැහැ නේද කියලා. ඉතින් බලාපොරොත්තු වෙච්ච දේවල් උනේ නැහැ කියන එකෙන් හැඟෙන එක තමයි මේ වැළඳිච්ච රෝගය ලංකාවේ සමාජයට දේශපාලනයට ආර්ථිකයට වැළඳිච්ච රෝගයට අපි දීලා තියෙන්නේ වැරදි බෙහෙත් කියන එකනේ මේ පේන්නේ. ඒ බෙහෙත් දීම සඳහා අපි වෛද්‍ය පරීක්ෂණ කරා නම් අපේ ටෙස්ට් රිපෝර්ට් වැරදිලා. ඒ නිසා දැන් අපි නැවත කල්පනා කරන්න ඕනේ අලුතෙන් ටෙස්ට් රිපෝර්ට් ගන්න ඕනේ ඇත්තටම මේ ලෙඩේ මොකද්ද කියලා හොයාගන්න. දෙවෙනි එක මෙතෙක් අපි හිතාගෙන හිටපු බෙහෙත් වෙනුවට වෙන බෙහෙත් ගැන හිතන්න වෙනවා මේක අසාර්ථක වෙලා තියෙන නිසා. එතනින් තමයි මම හිතන්නේ අපේ දේශපාලනයේ ස්ථානගත වෙන්නේ. අපි දැන් කල්පනා කරන්න ඕනේ මේ තිබුණු ආර්ථික දේශපාලන අර්බුදයේ මූලය මොකක්ද, ඒකට අපි උත්තරයක් හොයන්නේ කොහොමද. එතකොට ඝාතන වේවා වංචා දූෂණ වේවා ඒව මොකේ ප්‍රතිඵල. දැන් පහුගිය ජනාධිපතිවරණ කාලේ අපිට මතකයි ජනාධිපතිතුමා අනුර දිසානායක මැතිතුමා එතුමා කිව්වා ලංකාවේ දේශපාලන සංස්කෘතිය හරිම පිරිහිලා තියෙන්නේ. දේශපාලන සංස්කෘතිය පිරිහිලා නිසා තමයි හොරකම් වංචා දූෂණ වෙන්නේ. හොරකම් වංචා දූෂණ වහන්න තමයි ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවන්නේ මිනී මරන්නේ. මෙන්න මේ දූෂණවල සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවයේ ප්‍රතිඵලයක් තමයි ආර්ථික අර්බුදය. ඔහොම තමයි එතුමා කිව්වේ. ඒ කාලේ අපි කිව්වා නෑ ඒක වැරදි. ආර්ථිකයේ අපි ගමන් කරන උපාය මාර්ගයේ වැරදි නිසා අපේ වැඩපිළිවෙල වැරදි නිසා ආර්ථික අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. ඒ ආර්ථික අර්බුදය ඇති වෙනකොට ඒ ආර්ථික අර්බුදයට සමානුපාතිකව දේශපාලන සංස්කෘතිය පිරිහෙනවා. ඒ පිරිහීමේ ප්‍රතිඵලයක් තමයි සොරකම් සහ වංචා දූෂණ. හොරකම් වංචා දූෂණ නැතුව මේ සිස්ටම් එකම කරගෙන යනවා කියලා හිතන එක යථාර්ථයක් නෙවෙයි. ඒ වගේම ඒක බහුතර ජනතාවකට පීඩාකාරී විදිහට ඇදගෙන යනකොට ඒකට එරෙහි වෙන විරෝධය මකන්න තමයි ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවන්නේ මිනී මරන්න. දැන් අවුරුදු එකහමාරකට දෙකකට පස්සේ මම හිතන්නේ ජනාධිපතිතුමා සුවර්ගයේ සිට පොළොවට බහින්න තෝරපු පාරද හරි. يعني අපි හිතන විදිහෙන් පටන් අරගෙන අපි මූණ දෙන කන්ඩිෂන්ස් වලට බහපු පාරද හරි. එහෙම නැතිනම් අපි මූණ දෙන කන්ඩිෂන්ස් වලින් ආර්ථිකයෙන් වැඩපිළිවෙලින් පටන් අරගෙන අපි හිතන විදිහ සංස්කෘතිය ඒ පැත්තට යන එකද හරි කියලා නැවත සිතා බැලිය යුතුයි.
1: ඇත්තටම උගතුන් බුද්ධිමතුන් ගැන කතා කරපු කණ්ඩායම අතර උගත්කමේ බුද්ධිමත්කමේ ඉතා විශාල වෙනසක් තියෙනවා කියලා ලෝකෙට පෙන්නලා තියෙනවා. ඒ වගේම වංචාව දූෂණය ගැන කතා කරපු අය ගල්ලඟුරු වංචාව ඒ වගේ දේවල් වලින් වංචා දූෂණ හැමතැනම තියෙනවා කියලා පෙන්නලා තියෙනවා. පසුගිය තිබුණු ආණ්ඩුවල විදුලි බලවහ බලශක්ති අමතිවරු විවේචනය කළා ඒ අයගේ සාක්කුවට යන ප්‍රමාණය අඩු කළා ඉතා විශාල විදිහට අඩුවෙන් ඉන්ධන විදුලිය ලබා දෙන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි දැන් මේ වෙනකොට 18% 20% වැඩි වෙමින් තියෙනවා. ඒ ජනතාව කබලින් ලිපට වැටලා තියෙන්නේ. කොහොමද පෙරටුගාමි සමාජවාදී පක්ෂය මේ පිළිබඳව දක්වන අදහස?
2: එතන මූලිකවම තියෙන ප්‍රශ්නේ අපේ ආර්ථිකයේ අපි ප්‍රතිපත්ති තීරණය කරද්දී ඒ ප්‍රතිපත්ති තීරණය කරන්නේ කා වෙනුවෙන්ද? ලොකු ධන කුහිරුව වෙනුවෙන්ද නැතිනම් අති බහුතර පොදු ජනතාව වෙනුවෙන්ද? මෙන්න මේ පන්ති දෘෂ්ටි පන්ති පක්ෂපාතීත්වය කාටද පක්ෂපාතී කවුරු වෙනුවෙන්ද වැඩපිළිවෙල හදන්නේ කා වෙනුවෙන් වෙන ආර්ථිකයක්ද කියන එක අතිමූලික අවශ්‍යතාවයක් දේශපාලනයේදී ප්‍රතිපත්ති තීරණය කරද්දී. දැන් අපි හිතන්න අද දවසේ ආණ්ඩුව තීරණයක් ගත්තා ආනයනික වාහන සඳහා විශාල තීරුබදු වැඩි කිරීමක් කරලා 15%කින් විතර තීරුබද්දක් අලුත් එකක් පැනෙව්වා. ඒකත් එක්ක දැන් 50%කට ආසන්න වෙනවා වාහන සඳහා වෙන තීරුබද්ද. 50%කට ආසන්න වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ අපි 100,000ක වාහනයක් ගෙනාවොත් 150,000ට තමයි ලංකාවේදී මිලට ගන්න වෙන්නේ. එතකොට එහෙම කළා වාහන ආනයනේ යම් සීමාවකට ගේන්න තීරණය කරා. ඉතින් මේක ගේනකොටම අපිට තේරෙනවා ඇයි එහෙනම් වාහන ආනයන සීමා ඉවත් කරේ. මුලින්ම 2022 මුල ලංකාවේ ආර්ථිකයේ බරපතල අර්බුදයකට යමින් තියෙන වෙලාවේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව තීරණය කරා වාහන ආනයනේ සීමා කරා. ඊට පස්සේ 2023 සහ 24 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒ වාහන ආනයන සීමාව එලෙසම පවත්වාගෙන ගියා. ඉතින් මේ ආණ්ඩුව ආපු ගම වාහන ආනයන සීමාව අයින් කරා. අයින් කරේ කා වෙනුවෙන්ද? අයින් කරේ වාහන ආනයනයේ යෙදෙන ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් ඉන්නවා මහා පරිමාණ අය. මේ පුංචි කාර්සේ දාගෙන ඉන්න අය නෙවෙයි. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ඒගොල්ලෝ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපාදන සඳහා මැතිවරණ අරමුදල් සඳහා මැදිහත් වුණා, මැතිවරණය සඳහා මැදිහත් වුණා. ඔවුන් අර මීයක් කඩන්නේ අතලෙව කන්න නෙවෙයි කියනවා වගේ ඒගොල්ලෝ ඒ මැදිහත් වුණේ දේශපාලන පක්ෂපාතිත්වයක් නිසා නෙවෙයි, අය මැදිහත් වුණේ ඒගොල්ලන්ගේ බිස්නස් එක කරගන්න. ඒකට ඒගොල්ලෝ අපි උදාහරණ ගත්තොත් එහෙම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලිදක්වන එකට කීල් සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා ආවා. කීල්ස් එක අධිසුඛෝභෝගී වාහන ගෙන්වීම සඳහා මැදිහත් වෙන සමාගම. ඊට පස්සේ AMW එකේ ලොක්කා ආවා. ඒක ලංකාවට අධිසුඛෝභෝගී වාහන ගෙන්වීම සඳහා මැදිහත් වෙන සමාගමයි. ඒ සමාගම් වලින් දුන්න උපදෙස් මත ලංකාවේ විදේශ විනිමය අරබුදය යම් ආකාරයකට සමහන් කර ගැනීම සඳහා උපක්‍රමයක් විදිහට කරපු වාහන ආයන සීමාව ආණ්ඩුව ඉවත් කළා. ඒ ඉවත් කරනකොට ඒකට හේතුව විදිහට කිව්වා, අපි වාහන ආයන සීමාව අයින් කරලා රට ඇතුළට වාහන එද්දී අපිට ලොකු බද්දක් ගහලා බදු ආදායම් වැඩි කරන්න පුළුවන් කියලා. නමුත් මේකේ ප්‍රශ්නේ තමයි බදු ආදායම් එකතු වෙන්නේ රුපියල් වලින්, අපේ සල්ලි ටික වියදම් වෙන්නේ ඩොලර් වලින්. අපි විදේශ විනිමය සම්බන්ධ බරපතල අරමුදයකට ලක් වෙලා හිටපු රටක්. ඒතර මේ ගෙවිච්ච අවුරුදු එකමාර ඇතුලේ ඩොලර් බිලියන් 2.6ක් අපි කාබාසිනිය කරලා දෙනවා වාහන ගෙන්වීම සඳහා. ගෙන්නලා තියෙන වාහන මොනවද කියලා ගත්තොත් අර විශාල බද්දක් පනවපු නිසා වාහන මිල ඉහළ ගියා. වාහන මිල ඉහළ ගිය නිසා පොඩි මිනිස්සෙක්ට ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි, එන්ජින් ධාරිතාව අඩු, ඒ වගේ වාහනයක් ගෙන්න ගන්න තියෙන අවස්ථාව නැති වුණා. ඒ කියන්නේ මෝටර් සයිකල් එකක්, ත්‍රී වීල් එකක්, පුංචි කාර් එකක් ගේන්න තියෙන අවස්ථාව නැති වුණා. ලක්ෂ 30-35 වගේ තිබුණු වැගන්නාර් එකක් ලක්ෂ 80ක් විතර වෙන තත්ත්වයක් ආවා. ඒකට වැගන්නාර් ගන්න මිනිස්සුන්ට ඒක ගන්න බෑ. ජපන් ඇල්ටෝ එක ගන්න මනුස්සයට ඒක ගන්න බෑ. නිසා පොඩි වාහන නෙමෙයි ගෙන. ඇත්තටම පහුගිය කාලේ ගත්තොත් එහෙම බස් රථ 700යි ගෙනල්ලා තියෙන්නේ 2025 අවුරුද්දේ. නමුත් කාර් ඇවිල්ලා තියෙනවා 22,000 ගන්න. රට ඇතුළට අලුතෙන් ඒව ගත්තේ අර පහළ මැද පන්තියේ හෝ මැද පන්තියේ මැද කොටස් වල සාමාන්‍ය වැඩ කරන අය. ඒගොල්ලෝ නෙමෙයි මේව ගත්තේ. ඒගොල්ලන්ට ගන්න බෑ වාහන මිල ඉහළ ගිහිල්ලා. බයික් එක මෝටර් බයික් එකක් පවා ලක්ෂ 8 පෙන්නා. ලක්ෂ 8.5 9 වුණා මෝටර් බයික් එක. අපි සාමාන්‍ය ලක්ෂ 2ට 2.5ට 3ට ගත්ත මෝටර් බයික් එක. එතකොට ඒව කාටවත් ගන්න බැරි වුණා. ඒ නිසා අන්තිමට වාහන ගත්තේ කවුද? ලංකාවේ ලොකුම ධනවතුන්. ඒගොල්ලෝ තමයි වාහන ගත්තේ. මේ බද්දත් එක්ක වෙන අයට ගන්න බෑ. එතකොට ඒ ලොකු ධනවතුන් වාහන ගන්නකොට ඒගොල්ලෝ ගෙනාපු වාහන කියන්නේ ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වාහන. අපි මේ පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 50ක් විතර දුවන බයික් එක, කිලෝමීටර් 25ක් විතර දුවන ත්‍රිවිල් එක, කිලෝමීටර් 15ක් විතර දුවන පුංචි කාර් එක. නමුත් ලංකාවට ගෙනාපු අතිබහුතරයක් වාහන ගත්තොත් එහෙම පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 2.5 3.5 දුවන වාහන. ඉතින් මේ වාහන ගෙනාපු එකෙන් අපේ වාහන ගෙන විදේශ විනිමය වැය වුණා විතරක් නෙමෙයි, අපේ ඉන්ධන ආනයන වියදම් අධික ලෙස ඉහළ ගියා. අපේ තියෙන සල්ලි ටික ඔක්කොම අපේ තියෙන විදේශ විනිමය ටික කාබාසිනිය වුණා. දැන් ඒක විසින් රුපියල මත දැවැන්ත පීඩනයක් ඇවිල්ලා තියෙනවා. ඒ පීඩනය ඉස්සරහා අවුරුදු ගානකට පස්සේ රුපියල ඇමරිකා එක්සත් ජනපද ඩොලර් එක රුපියල් 330 සීමාවට ඇවිල්ලා තියෙනවා. ඒකට මේක තව තවත් වේගෙන් ඉහළ යමින් තියෙනවා කියලා තමයි දිනපතා සංකේලයකින් බලද්දී පේන්නේ. ආසියාවට යන්න ඇරලා ඉස්තාලේ වැහුවා වගේ ආණ්ඩුව අද තීරණයක් ගත්තා වාහන ආනයන සීමා කළ යුතුයි කියලා. වාහන ආනයන සීමා කළ යුතුයි කියන එක සම්බන්ධ අපි කියන්න ගත්තා 2025 ජනවාරිද මේ වැඩේ කරන්න එපා කියලා. එතකොට මේ ප්‍රශ්නේ කවුරු ගැනද හිතලා තියෙන්නේ? හිතලා තියෙන්නේ අධිසුඛෝපභෝගී වාහන ආනයනය කරන සමාගම් ගැනයි හිතලා තියෙන්නේ. එහෙම නැතුව මේ මෝටර් සයිකලයක් ගන්න බලාගෙන හිටපු මිනිස්සයා ගැන නෙමෙයි. එයා ගැන නෙමෙයි. මොකද මෝටර් සයිකලේ මිල 3 ගුණයකින් විතර ඉහළ ගියා. ත්‍රිවිල් එකේ මිල 3 ගුණයකින් 4 ගුණයකින් ඉහළ ගියා. එතකොට පුංචි කාර් එකක් ගන්න හිතාගෙන හිටපු මිනිස්සයා ඒක අතහැරලා දැම්මා. මෙතන ප්‍රශ්නේ උනේ අපි රටේ විදේශ විනිමයත් විනාශ කරගෙන මේ මහා ඉතාම මුග්ධ තීරණයක් මේක. මේ මුග්ධ තීරණේ ගත්තේ මොකද? ගත්තේ ජනතාව ගැන හිතලා නෙමෙයි, ගත්තේ අර ධනකුවේරෝ 40ක් ගැන හිතලා. ඒගොල්ලෝ තමයි උපදෙස් දුන්නේ. දැන් ආපස්සට හරවන වැඩන්නේ, ආපස්සට හරවද්දී අපි ප්‍රමාද වැඩි. ඒක නිසා මෙතන ඉතාම නරක සහ ඉතාම වැරදි තීන්දු අරන් තියෙනවා. ඒවා ගත්තේ කවුද කියලා ගත්තොත් ජනාධිපති උපදේශකයෝ විදිහට ඉන්නේ අර කියන ජාව අලංකාර වලල්ල. ඔය ජාව අලංකාර බලන්න තමයි හැමදාමත් මේ රට පාලනය, හැමදාම මේ රට පාලනය කරේ. ඒක උදාහරණයක් ගන්න ජනාධිපති ඩිජිටල් උපදේශක කියලා දැන් ඉන්නවා හාන්ස් විජේසූරිය. හාන්ස් විජේසූරිය තමයි ගෝඨාභයටත් ඩිජිටල් කටයුතු සම්බන්ධ උපදෙස් දුන්නේ. හාන්ස් විජේසූරිය තමයි රනිල් වික්‍රමසිංහටත් ඩිජිටල් කටයුතු සම්බන්ධ උපදෙස් දුන්නේ. දැන් එයා අනුරාධ දිසානායකගේ ඩිජිටල් කටයුතු උපදේශක වෙලා ඉන්නවා. ඒ කියන්නේ ආණ්ඩු මාරු වුණාට මේ ධනපතිව මහරු වෙන්නේ නැහැ. ඒ නිසායි අපි කියන්නේ දැන් බාමාජිතු කියනවනේ මේ තියෙන ධනපති ආණ්ඩු කියන. ඒ කවුරුත් කිව්වම කහිනවනේ ඔවා තේරෙන්නේ නැහැ. එහෙමනේ කියන්නේ ඔවා බර වැඩි තේරෙන්න කියන්නේ කියනවා. දැන් තේරෙනවනේ ධනපති ආණ්ඩු මේ තියෙන. ඒ කියන්නේ ආණ්ඩු මාරු වුණා වගේ අපිට පෙන්වුණාට එක පිරිසක් තමයි මේ රට පාලනය කරන්නේ. විචාර නානාකාරයි දුමින්ද හුලංගමෝයි හාන්ස් විජේසූරියයි හනී කියුසුකුයි ක්‍රිෂාන් බාලේන්ද්‍රනු ඔය වගේ පිරිසක් තමයි මේ රට පාලනය කරන්නේ.
1: වාමවාදී දේශපාලන න්‍යායකින් පැවතෙන ජනතා විමුක්ති පෙරමුණ අද රනිල් වික්‍රමසිංහට වඩා ලිබරල් වෙලා, එතකොට ඊට වඩා දක්ෂිණාංශක විදිහට ගිහිල්ලා ඒ ගෙන ආපු ප්‍රතිපත්තිම ඉදිරියට ගෙනියනවා. ඒ වගේම ඒ රට එදා රට පාලනය කරපු සියලු දෙනා ඒ විදිහටම ඉහළ පුටුවල ඒ තැන්වල තියාගෙන ඉන්නවා. අන්තිමට රැවටුනේ ඡන්දෙ දුන්නේ පහළ මට්ටමේ ජනතා. මහා බැංකුව යටතේ තිබුණු විදේශ ණය වාරික ගෙවීම මහා භාණ්ඩාගාරයට ගෙනහිල්ලා මහා භාණ්ඩාගාරයේ අවස්ථා 10කදී ඊමේල් පණිවිඩයක් කරා මේ මුදල් ගෙවනවා. ගෙවලා ඒ පිළිබඳව සොයාගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කාලයක් සේවය කරපු, කාලයක් ජනතා විමුක්ති සමාජිකයෙක් වශයෙන් කටයුතු කරපු රංග රාජපක්ෂ. අද ඔහු ජීවිතේ නැති කරගෙන තියෙනවා, බලනහාර කපාගෙන ජීවිතේ නැති කරගෙන තියෙනවා. මෙතෙන්දී ලංකාවේ රජයට භාණ්ඩාගාරට වෙච්ච පාඩු අවසාන ගෙවන්න වෙන්නේ එදා වේල කවාගෙන කන පුංචි මිනිස්සුන්ට. ඇත්තටම මෙහි වරද කාගෙද කියන එක කාටවත් නිගමනය කරන්න බැරිද?
2: ඇත්තටම වරද ගත්තොත් එහෙම පැති කිහිපයක තියෙනවා. එකක් තමයි මේ සම්බන්ධ විදේශ ණය ගෙවීම සම්බන්ධ ඉතාම දීර්ඝ ඉතිහාසයක අත්දැකීම් සහිත රාජ්‍යායතනයක් තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තමයි ඒකට අදාළ ක්‍රමවේදය තියෙන්නේ. ඒක සතුව තමයි ඒ සඳහා විශේෂයෙන් පුහුණු වූ නිලධාරීන් ඉන්නේ. ඒක සතුව තමයි පසුවිපරම් කිරීමේ ව්‍යුහයන් ඔක්කොම තියෙන්නේ. එතකොට ඒක මාරු කරනවා නම් වෙනත් ආයතනයකට, ඒක මුදල් අමාත්‍යාංශයට මාරු කරනවා නම් ඒ සම්බන්ධ විධිමත් විචාරයක් සහිත වැඩපිළිවෙළක් ඕනේ. ඇයි අපි මාරු කරන්නේ? මොකක්ද ඒකේ හේතුව? දැන් මාරු කරද්දී වෙන්න නියමිත ප්‍රශ්න මොනවද? ඒව බේරගන්නේ කොහොමද? ඒකට අදාළ නිලධාරීන් පුහුණු කිරීම කරන්නේ කොහොමද? ඒකට අදාළ රක්ෂණ ක්‍රමවේදයන් හදන්නේ කොහොමද? මේ වගේ ලොකු ප්‍රයාවලියක් තියෙනවා. මෙතනේ මුකුත් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල IMF එක ආව, ඇවිල්ලා කිව්වා සම්මත කරන්න මහ බැංකු පනත කියලා. සම්මත කළා මහ බැංකු සුවාධීන කරන්න. මහ බැංකුවට ජනතාවට මැදිහත් වෙන්න තියෙන සියලු ඉඩකඩා අයින් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ මුළු රටක ආර්ථිකය ගැන තීරණ ගන්න බලය පැවරුවා නිලධාරීන් 11 දෙනෙක්. ඒ නිලධාරීන් 11 දෙනා ජනතාවට වග කියන්නේ නැහැ. ඒගොල්ලෝ ජනතාව ඡන්දෙන් තෝරාපත් කළා යත් නෙවෙයි, ජනතාවට ඒගොල්ලන් අයින් කරන්න. ඒක අඩුම ගන්න ජනතාව පත්කල නියෝජිතයන් ඉන්න පාර්ලිමේන්තුවට ඒගොල්ලන්ගේ ප්‍රශ්න කරන්න බැරි මට්ටමට නීතියක් හැදෙව්වා IMF. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත කියලා පනතක් ගේන්න. රාජ්‍ය ණය කළමනාකරණ පනත කියලා පනතක් ගේන්න. ආර්ථික පරිවර්තන පනත කියලා පනතක් ගේන්න. මේ විදිහේ එක එක පනත් ගෙනල්ලා ලංකාවේ නීතිය බවට පත් කර IMF එකේ වැඩපිළිවෙල. IMF එකේ අධිරාජ්‍යවාදී වැඩපිළිවෙල ලංකාවේ නීතිය බවට පත්. ඔන්න ඔය රාජ්‍ය ණය කළමනාකරණ පනතේ තමයි තිබුණේ මහ බැංකුව සතු ණය ගැනීමේ වගකීම අයින් කරන්න ඕනේ 2026 මැයි මාසේ 30 වෙනිදා වෙද්දී. ඒක දෙන්න ඕනේ මුදල් අමාත්‍යාංශයට. එතකොට මේගොල්ලෝ තමන්ගේ ස්වාමීන්ට කීකරුයි කියලා පෙන්නන්න ඕන නිසා නිවට වෙලා ධන ගහලා මේ ආණ්ඩුව අඩුම ගානේ IMF එකත් එක්ක කතා කරන්න තිබුණා. ඕගොල්ලෝ කියන කඩිමුඩිය මේවා කරන්න බෑ හදිස්සි. අපිට මෙච්චරක් කල් ඕනේ මේක කරන්න. ඒ මුකුත් නැතුව මැයි 30 කියලා නීතිය ලියලා තියෙද්දි ජනවාරි පළවෙනිදා වෙද්දි මේක මාරු කරා. නීතිය ලියලා තියෙනවා ඒක කරන්න ඕනේ නිශ්චිත ගැසට් නිවේදනයකින් කියලා පුවත්පත් දැන්වීමකින් ඒක කළා. කරලා ඊට පස්සේ මේ ප්‍රශ්නේ වුණා. ඒක එක පැත්තක්. දෙවෙනි එක තමයි දැන් ඕනම පුද්ගලයෙක් අතින් වැරද්දක් වෙන්න පුළුවන්. ඒක වැරදි නොවන පුද්ගලයෝ නෑ. කාට හරි වැරද්දක් වුණා නම් ඒ වැරද්ද වෙච්ච හරියේ වැරද්ද මුලින්ම දැකපු මනුස්සයාට දිවිනසා ගන්න වෙන තත්ත්වයක් නම් රටේ හැදෙන්නේ. ඒක මං හිතන්නේ මෙහෙම රටක් දුවන්න පුළුවන් කියලා. එහෙම දුවන්න බෑ. කෙනෙක් අතින් වැරද්දක් වුණොත් ඒකට තමයි චෙක් ඇන් බැලන්ස් ක්‍රමවේදයක් තියෙන්නේ. ඒක සිස්ටම් එකක් තියෙන උනේ චෙක් ඇන් බැලන්ස්. සංවරණය හා තුලනය. එක්කෙනෙක් තීරණයක් ගත්ත මේ තීරණය හරිද කියලා තව කීප දෙනෙක් අතින් පරීක්ෂාවට ලක් වෙනවා. ඒ වගේම යම් බලයක් සහිත කෙනෙක් තීරණයක් ගනිද්දී ඊට සමාන්තර වෙනත් බලයකින් අරක හැමතිස්සෙම සංවරණයට ලක් වෙන්න ඕනේ, තුලනයට ලක් වෙන්න ඕනේ. ඒක නිසා ඒ සිස්ටම්ස් හැදිලා නැද්ද? එතකොට මුදල් අමාත්‍යාංශය. ඒ සිස්ටම්ස් හැදිලා නැද්ද මහ බැංකුවේ? එතකොට ඒව මුකුත් නැහැ කියලා තමයි තේරෙන්නේ. ඒක මිනිස්සෙක්ට ඊමේල් එක වැරදුනොත් ආයෙත් රටේ සල්ලි ඔක්කොම යනවා. ඒ තනි මිනිහෙක්ට වැරදුනා නැති. ඉතින් මේක ඉතාම බරපතල තත්ත්වයක්. මෙච්චර කල් මේව නොවි දැන් වෙන්නේ. ඒක දැන් වෙන්නේ මැදගත මෙහෙයුමක අඩුව නිසා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට, මහ බැංකුව අධිපතිවරයාට ඒ අය මේකයි වගකීමක් බාර ගන්න නැත්තේ. දැන් ලංකාවේ අමුතුම සෙල්ලමක් තියෙන්නේ. වැරද්දක් වුණාම මුලින්ම ඇමති කියනවා මම කියන්නේ මේව කරලා තින්නේ නිලධාරීන් කියලා. අද අපි නිලධාරීන් එක්ක කතාවක් නෑ. අපිට ඇමතිත් එක්ක කතාව තියෙන. මොකද ඡන්දෙ දීලාපත් කරේ එයා. නිලධාරීන් නෙවෙයි. නිලධාරින් නොනෙමේ යාම තමයි ඡන්ද දීලාපත් කරලා තියෙන්නේ. ඒකට එයා මුලින් වාක්‍යම් බාර ගන්න. මේ කිසිම දෙයක මේ ආණ්ඩුවම බාර ගන්න. ඒගොල්ලෝ කියන්නේ මේක නිලධාරි. ඊට පස්සේ ඉහළ නිලධාරින් කවුරුත් වාක්‍යම් බාර ගන්න. ඒගොල්ලෝ කියනවා අපිට පල්ලෙන් ඉන්න නිලධාරින් මේක කරලා තියෙන්නේ. ඔහොමම ගිහිල්ලා අන්තිමේ කැකිල්ල රජුරුවන්ගේ නඩු තීන්දුවේ මේ මාළේ හොරකම් කරාට බඩතටි මුදලාලි මැරුවා වගේ අන්තිමට යටම ඉන්න මනුස්සය මැරෙනවා. යටම ඉන්න කෙනාට මැරෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට දුවන්න බෑ. ඒ නිසායි අපි කියන්නේ අර අරගලයේදී ජනතාව කියවන්නේ මේ සිස්ටම් චේන්ජ් එකක් ඕන කියලා. මේක වෙනස් වෙනවා. ඒක වෙනස් කරන්නේ නැතුව ඒකම පවත්වාගෙන යනවා නම් ඒක හොඳට කරන්න පුළුවන් කට්ටියක් දාගන්න එක හොඳයි කියලා මේ ආණ්ඩුවට හිතිලා ඇති. ඒකනේ ඒගොල්ලෝ ඉරානයේ ක්‍රමරත්නෝ ගත්තේ. ඒකනේ දැන් ඒගොල්ලෝ හර්ෂි සිල්ලව ගන්නවා කියලා මේ කතා බහ යන්නේ. ඒ අතර කබීර් හෂීම් අභියන් යනවා කියලා ආරංචි ඇවිල්ලා තියෙනවානේ. අපි කරුණාකරත් කතා කරා කියලා කියනවා. ඒකට හරි ෂොක්. ඉතින් ඒ කියන්නේ මේකනම් යන පාර හරි. ඉතින් හර්ෂිත සිල්ලා ඉරාන් වික්‍රමරත්නයි රවි කන්නනාටයි දාහද නරයන්. මම හිතන්නේ නාමල් රාජපක්ෂ එහෙමත් ගත්තා නම් හොඳයි ඔය ආණ්ඩුවට. මොකද ඔක්කොම කරගෙන යන්නේ විදිහෙත්නේ. ඒක නිසා මේක අන්තිමට බලන්න වෙලා තියෙන එක ජනතාව වෙනසක් අපේක්ෂා කරා. අන්තිමට ප්‍රතිපත්තිය වෙනසක් නැහැ. ප්‍රතිපත්තිය ඒකමයි. රාජ්‍ය ව්‍යූහය වෙනසක් නැහැ. රාජ්‍ය ව්‍යූහය ඒකමයි අර පීඩාකාරී රාජ්‍ය ව්‍යූහය. ඒ වගේ මුල් පුටුවල ඉන්න නිලධාරීන්ගේ වෙනසක් නැහැ. ඒ සෙට් එකමයි ඉන්නේ. ඒගොල්ලන්ට වැඩ කරන විදිහ ගැන උපදෙස් දෙන ජාවාරංකාර දනකුවේර වලල්ලා ගත්තොත් එහෙම ඒක පරණ එකමයි. අඩුම ගාන අලුත් නමක්වත් නැහැ. ධම්මික පෙරරා කියන්නේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කරන්න හිතපු කෙනා. එයා තමයි දැන් ජනාධිපතිගේ ළඟම උපදේශකයා. එතකොට ඒගොල්ලන්ට ඕන විදිහට තමයි රට යන්නේ. ඒ පොහොට්ටුව රට පාලනය කරන්න එහෙම ගත්තොත් මිනිස්සු හිතාගෙන ඉත හරි ඒත් කමක් නැහැ. අඩුම ගාන මේ ඇමති පුටුවල වාඩි වෙලා ඉන්න උන්ගේ මූණු හරි වෙනස් වෙලා අර හිතපු ප්‍රභු තන්ත්‍රයේ වෙනුවට මේ අපේ අපිත් එක්ක එකට හිටපු අපිත් එක්ක එකට ස්කූලේ ගිය අපේ ගමේ හිටපු එකේ කැමති පුටුවේ වාඩි වුණා කියලා හිතාගෙන හිටියා. දැන් යන ආරංචි යනෝ නම් ඒකත් වෙනස් වෙනවා. මොකද තිල්ලින් සිල්ල කිව්වා විපක්ෂේ වැඩ දන්න කට්ටියට එන්න කිව්වා රට පාලනය කරලා. ඇමතිකම් ඔක්කොම දෙන්න යන්නේ ඒ සෙට් එකට. අන්තිමට බලනකොට ඒක වෙනස් වෙලා. ඒකට මොකද්ද වෙනස් වුනේ කියන ප්‍රශ්නේ එනවා.
1: ඇත්තටම වෙනස් වෙච්ච දෙයක් නැති බව පේනවා. අර තිබුණු දරුණු ත්‍රස්තවාදී රැල්ල, ඒ වගේ දූෂණ රැල්ල, ඒ සියලුම රැලි එක මේ ආණ්ඩුව තවත් ඉදිරියට කොතෙක්කල් යයිද කියන එක ජනතාවට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් අපිට ලැබෙන කාලයත් එක්ක මේ සාකච්ඡා මෙතෙන් නිමාවටපත් කරන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් ඉදිරියේදී අපිට තව තව දේවල් බලා ගන්න හැකියාව තියෙවි. අපි ඒ සඳහා ඉදකඩ තබමින් අද ඔබට සමු දෙනවා. බොහොමත්ම ස්තුතියි ඔබත් සමග සම්බන්ධ වෙලා රටේ වර්තමාන තත්ත්වය ඉතාමත් මැනවින් පැහැදිලි කිරීමකට ලක් කිරීම
2: සම්බන්ධයෙන්.
3: අදත් වැඩසටහන ඔබ වෙත ගෙනීමේදී මට සහාය වුණා විජේ වික්‍රම කරුණාසේන, මහේන්ද්‍ර කාලිංග මුදලි, දසුන් ගජමන්, ජයන්ත අමරතුංග, උදය ගෝවින්න, චිරෝම ප්‍රනාන්දු, ධනේශ්වරි ආටිගල, දෙවුනි ආටිගල.
4: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM, broadcasting in your language.
5: The following program is in Turkish.
6: Olamaz. Yine mi geç kalıyorsun? Stresli araba kullanmak yerine evden daha erken çıkmaya çalışın. Hız sınırının üzerinde araç kullanırsanız yasaları çiğnemiş olursunuz. Ve büyük miktarda para cezası ile cezalandırılabilir ve ehliyetinizi kaybedebilirsiniz. Ya da hayatınızı. Bu mesaj TSI tarafından yayınlanmıştır. Herkes için aracınızı güvenli bir şekilde kullanın.
4: Proud sponsor of 3ZZZ, 92.3 FM.
7: Join or renew your 3ZZZ membership in May and you'll go into our prize draw. Thanks to station sponsor My Travel Solution, you could win a return ticket to the Philippines or one of the other great prizes on offer in this year's Membership Drive prize draw. Don't just listen, join the 3ZZZ family today for just $16 or $11 concession. Head to 3zzz.com.au or call us now on 94151928. Thanks to our station sponsors, My Travel Solution, Museums Victoria, Nova Cinema Carlton, Melbourne Zoo, Chemist Warehouse Brunswick, Charmwheel Films, Bunnings Brunswick. Terms and conditions on our website.
8: Kadın sağlığı çok uzun zamandır göz ardı ediliyor. Artık daha iyisini yapmanın zamanı geldi. Daha iyi destek, daha anlaşılır bilgiler ve daha erişilebilir bakım. Endometriosis, rahim içi araçlar için ücretsiz ağrı kesici ve menopoz desteği. Sizin daha iyi hissedebilmeniz için biz daha iyiye gidiyoruz. womenshealth.vic.gov.au adresini ziyaret ederek daha fazla bilgi edinebilirsiniz. Victoria Hükümeti Melbourne tarafından yetkilendirilmiştir.
4: Proud sponsor of 3ZZZ, 92.3 FM.
9: Türkçe yayınlara şimdi destek olma zamanı. Türkçe programlar gönüllüler tarafından yıllardır Avustralya'daki Türk dilinin, Türk kültürünün, Türk varlığının devamı için hazırlanıyor. Bu yayınlar senin dilinin, senin sesinin, senin kültürünün gelecek nesillere aktarılmasını